0: Yata Pocket Money. උදේ 5යි විනාඩි 42යි මාසෙ දැන් වෙලාව. අද පොඩ්ඩ හරි සතුටෙන් ඉස්කෝලේ යන දවස. දන්නවද ඒයි කියලා?
1: ඒකට හේතුව අද ඉස්කෝලේ නිවාඩු දෙන දවස.
0: ඔව් ඉස්කෝලේ නිවාඩු දෙන දවස නිසා අද කට්ටිය හැමෝම හරිම සතුටින් යන්නේ. ඒ වගේම අද තමයි මේ රිපෝට් කාඩ් එකත් අතට දෙන්නේ.
1: හා එතනදී පොඩි කට්ටියන.
0: නෑ නෑ මොකුත් නෑ අපේ පොඩ්ඩ දක්ෂයි. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නෑ. නේද දෙනෙත්? Good morning.
2: Good morning.
0: ආ දැන් ටිකට් කලින් තමයි දෙනෙත් පුතා නැගිටලා තියෙන්නේ. ඉස්කෝලේ යන්නේ කීයද පුතා?
2: හයයි
0: මාට. හයමාට විතර. හා වෙලාවත් ලඟ වෙන නිසා අපි ඉක්මනට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතර හරියට දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනන්න පුළුවන් දෙනෙත්.
1: ලෑස්ති නේද අභියෝගය බාර ගන්න දෙනෙත්? හරි මේ තමයි පළවෙනි අභියෝගය.
0: ඔන්න පළවෙනි ප්‍රශ්නය විද්‍යාව පාඩමින් තමයි අපි හදලා තියෙන්නේ දෙනෙත්. මෙන්න ප්‍රශ්නය. කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය ලෙස හැඳින්වෙනවා. ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චාලක ශක්තිය, විභව ශක්තිය. මෙන්න ප්‍රශ්නය. ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය මොකක්ද? 1 රත්තල්, 2 ජූල්.
2: ජූල්.
1: දෙනෙත් ඔන්න පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තේරුවා රුපියල් 250ක් අතේ තියෙනවා. අපිට පුළුවන් දැන් දෙවෙනි ප්‍රශ්නට යන්න. මේ තමයි දෙවෙනි ප්‍රශ්නය.
0: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. නිදහසේ මන්ත්‍රණය ජනප්‍රිය දේශාභිමානී කාව්‍ය සංග්‍රහයක්. බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස් කර ගැනීම සහ සිංහල ජනතාව තුළ දේශප්‍රේමී හැඟීම් වැඩි කිරීමට මෙම කෘතිය උපකාරී වුණා. මෙන්න ප්‍රශ්නය. නිදහස් මන්ත්‍රණය කෘතිය රචනා කළේ කවුද? 1 කුමාරතුංග මුනිදාස, 2 ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.
2: කුමාරතුංග මුනිදාස.
1: දෙනෙත් හරි උත්තරේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.
0: එතකොට කුමාරතුංග මුනිදාසයන් තමයි හිංසරය හප්පන වගේ කෘති රචනා කළේ.
1: අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයෙන් තමයි ඔන්න මේ ප්‍රශ්නේ හැදෙන්නේ. අපි අහන්නේ ගල්පොත සෙල්ලිපිය ලංකාවෙන් හමු වී ඇති විශාලතම පෝරු ශිලා ලිපියයි. පොතක පිටුවාකාරයෙන් ගල්පොරුවක් මත කොටා තිබීම හේතුවෙන් ගල්පොත ලෙස එය නම් කර ඇත. මෙන්න ප්‍රශ්නය. ගල්පොත ශිලා ලිපිය කර වූ රජතුමා කවුද? 1 නිශ්ශංක මල්ල රජු, 2 පළමු විජේබා රජු.
2: නිශ්ශංක මල්ල රජු.
1: දෙනෙත් ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා පොකට් මනි රුපියල් 500ක් මේ වෙනකොට දිනාගෙන ඉන්න නිසා දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. දෙනෙත් බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
0: අභ්‍යවකාශ ගවේෂණය සහ ගගන විද්‍යා පර්යේෂණ මෙහෙවන ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙස NASA ආයතනය හැඳින්වීමට පුළුවන්. 1958 ජූලි 28 වන දින NASA ආයතනය පිහිටවන ලදී. අපි අහන්නේ NASA ආයතනය අයත් වන්නේ කුමන රටටද? 1 රුසියාව, 2 ඇමරිකාව.
2: ඇමරිකාව.
1: දෙනෙත් අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගෙන රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා.
0: ඔන්න දෙනෙත් අද ඉස්කෝලේ නිවාඩු හම්බ වෙනවනේ. හැබැයි නිවාඩු තිබුණත් පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක නම් දිගටම තියෙනවා. යාළුවන්ටත් කියන්න නිවාඩු දවස්වල සේත අහලා පොකට් මනි දිනන්න එකතු වෙන්න කියලා. හරිද?
1: ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
0: Yata Pocket Money.
3: අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: මාෂමේ දවස්වල ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි කරලා තියෙනවා. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලබා දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්. හැබැයි අවුරුදු 5ක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ තමන්ගේ මුදල ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ඕනේ. ලෝක රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමවලින් එකක් තමයි ස්ථාවර තැන්පතු. මොකද කියන විදිහටම කාලෙ ගෙවිලා යද්දී ඔබේ අතට ඒ මුදලම ලැබෙනවා. ඉතින් කතා කරන 13.19ට අපි අම්මල තාත්තලාට පුළුවන් තමන්ගේ අතේ තියෙන මුදල ඉන්නින් වැඩි කරගන්න. මොකද ලොකු පොලියක් ගෙවනවානේ. මේක අවුරුදු ගාණක් යනකම් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔබ අද පටන් ගත්තොත් ස්ථාවර තැන්පතුවක්. 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ අනාගත හීන හැම එකක්ම සාර්ථක කරන්න ඔන්න උපකාර කරන්න මඟ බලාගෙන ඉන්නේ.

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: හෙට උදේ 8ට
4: මල්ලි කොහොමද මල්ලි?
5: ඔහේ ඉන්නෝයි.
4: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් හරි. ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: Sieta, divina pura.

0: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
1: සියපා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මාෂි උදේ 6ට තව හරියට විනාඩි 4යි තියෙන්නේ. ඔන්න මේ පැයේ අපිත් එක්ක සම්බන්ධ වෙන පොකට් මනි දිනන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තවත් ජයග්‍රාහී පොඩ්ඩෙක් ඉන්නවා. ගුඩ් මෝර්නින් ආමාෂ, කොහොමද? ඉස්කෝලේ 8 වසරේ නේද ඉගෙන ගන්නේ? මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
1: ඉස්කෝලේ නම් මොකද්ද ආමාෂ?
0: දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් දින්නේ. හරි, ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක් ඇතුළත අපි අහන ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරගන්න ඕනේ. උත්තර දෙකක් අපි දෙනවනේ. හරිද? එහෙම උත්තර තෝරගත්තොත් එහෙම රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන් වොන්න. හරිද?
1: මේ තමයි අමාශයට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඉස්කෝලේ පොතේ විද්‍යාව පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අද හදලා තියෙන්නේ අමාශා. රසායන විද්‍යාවේදී බහුලව භාවිතා කරන දර්ශකයකි නිල් ලිට්මස් කඩදාසි. ද්‍රාවණයක ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය හඳුනා ගැනීම මෙමගින් සිදුවේ. අපි අහන්නේ නිල් ලිට්මස් රතු පැහැයට හරවනු ලබන්නේ මේ අතරින් කුමකින්ද? 1. පිරිසිදු ජලය, 2. දෙහිඋෂ.
1: රුපියල් 250ක් දිනා ගන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා මාෂා, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මෙන්න දෙවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ පාඩමින් තමයි ඒක හදලා තියෙන්නේ. ලෝකයේ ගොවිතැන ප්‍රධාන ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවේ. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයද සමග බිහි වූ ගොවිතැන අදටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධාකාරයෙන් සිදු කරනු ලබයි. මෙන්න ප්‍රශ්නය, ලෝකයේ පැරණිතම ගොවිතැන් ක්‍රමය කුමක්ද? 1. හෙන් ගොවිතැන, 2. කුඹුරු ගොවිතැන.
1: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙදි රුපියල් 500ක් අමාශාතේ තියෙනවා. අපිට පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
0: පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි තුන්වන ප්‍රශ්නය සැකසීලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ නීතියට අනුව ළමුන් අනිවාර්යෙන්ම අධ්‍යාපනය ලැබිය යුතුවේ. රජයේ පාසලක හෝ වෙනත් පිළිගත් ආයතනයකින් අධ්‍යාපනය ලබා දීම දෙමව්පියන්ගේ වගකීමයි. අපි අහන්නේ ළමුන් සඳහා අනිවාර්යෙන්ම අධ්‍යාපනය ලබා දිය යුතු වයස කුමක්ද? 1. අවුරුදු 5 සිට 16 දක්වා, 2. අවුරුදු 6 සිට 18 දක්වා.
1: හරි උත්තරේ පළවෙනි උත්තරේ. හරි, අමාශයට රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අමාශයට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නෙට යමුද?
0: ලෝක ජල දිනය 1922 සිට එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැමරුමකි. මේ දින යෝජනා කරනු ලැබුවේ 1922 අවුරුද්දේ. මෙන්න ප්‍රශ්නය, ලෝක ජල දිනය කවදාද? 1. නොවැම්බර් 10, 2. මාර්තු 22.
1: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නේ තෝරගෙන බෝනස් ප්‍රශ්නට උත්තර දීලා පොකට් මනී ගන්න රුපියල් 1000 රුපියල් 2500ක් වෙනකන් ඔන්න අමාශ වැඩි කරගන්නවා.
0: එහෙනම් අමාශ, අද ඉස්කෝල නිවාඩු දෙනව නේද? ඉස්කෝලේ ගිහලා යාළුවන්ට කියන්න ඕනේ නිවාඩු කාලේ වුණත් පොකට් මනී දිනා ගන්න පුළුවන්. හැමදාම උදේ 5යි කාලට සිත අහන්න කියලා. හරිද?
1: ජය වේවා. අමාශ, ඒ විදිහට පොකට් මනි දිනා ගන්නකොට ඔන්න අවස්ථාව දෙනවා අපි ආයෙමත් සැරයක්. නම්බර් එක මතක් කරන්න 0714-151-151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්.
0: වෙලාව මතක් කරන්න, දැන් වෙලාව උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මීගමුව බන්ධනාකාරයේ විමර්ශන වාර්තාව ජනපතිට අදත් තද වැසි පාසල් නිවාඩුව අද සිට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: උදැස්න 6:08. හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ. නීතිය වෙනස් කරේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
4: මුකෝ මේ තරහින්
5: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස ප්‍රමුඛයා
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: Turn 98.2 and 98.4.
13: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
14: සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
13: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
15: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
2: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: ලොකේ
22: කොනේ කොහෙ හෝ Friday වන listen see the moon
23: සියත
22: දිවයින පුරා සියත පොකට් මනි.
1: උදේ 6 විනාඩි 14යි මාෂි දැන් වෙලාව. ඔන්න මේ පැයේ අපි දෙන්නෙක්ට අවස්ථාව දෙනවනේ. පළවෙනි වාසනා වන්තිය සෙව්මිනි ගුඩ් මෝර්නින්.
24: ගුඩ් මෝර්නින්.
1: ඉස්කෝලේ 10 පන්ති ඉගෙන ගන්නේ. දැන් ඉස්කෝලේ යන ලෑස්ති. අද ඉස්කෝලේ නිවාඩු දෙනව නේද?
24: ඔව්.
1: ආයි කවද ඉස්කෝලේ පටන් ගන්නෙ?
24: සැප්තැම්බර් 7.
1: ඒ කියන්නේ හරියටම මාසෙක කාලයක්. නිවාඩු ලොකු නිවාඩුවක් නේද? ඉතින් නිවාඩුවේ මොකද කරන්න හිතන් ඉන්නේ සෙව්මිනි? එහෙම විශේෂ ප්ලෑන් එකක් නෑ නේද? රයිට්. සතුටු වෙන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ නේ. දැන් ඔයාලා විභාගෙත් ලබන අවුරුද්ද එනවනේ. ඉතින් පාඩම් කරන්න පටන් ගත්තට කමකුත් නෑ නේද?
24: ඔව්. හරි, එහෙනම් අපි බලමු දෙව්මිනී ප්‍රශ්න 4ට කොයි විදිහටද ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ප්‍රශ්න 4ක් තියෙනවා. තප්පර 5ක් ඇතුළත තමයි ඒක ප්‍රශ්නකට උත්තරේ තෝරන්න ඕන. ලෑස්ති නේද? ඔව්.
1: ඉතිහාසය පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය. ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක රටපාලනය කළ ප්‍රබල රාජවංශයකි ලම්බකර්ණ වංශය. මෙම වංශය අනුරාධපුර රාජධානියේ වසර 400කට ආසන්න කාලයක් පාලනය කළේය. මෙන්න ප්‍රශ්නය. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසඹ රජතුමා. 2. පරාක්‍රමබාහු රජතුමා.
24: දෙවුමිනිගේ අතේ දැන් රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි දෙවන ප්‍රශ්නය ඔන්න. තිරුවානා යනු සිලිකන් සහ ඔක්සිජන් පරමාණු වලින් සෑදුණු පෘථිවි පෘෂ්ඨයේ බහුලවම හමු වන ඛනිජයකි. ආභරණ සහ විස්තර භාණ්ඩ තැනීම මෙය උපකාරී කරගනී. මෙන්න ප්‍රශ්නය. තිරුවානා යනු කුමක්ද? 1. ඛනිජයකි. 2. ආග්නේය පාෂාණයකි.
0: ආග්නේය පාෂාණයකි.
24: තිරුවානා යනු කුමක්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ ඛනිජයකි. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. මයුර සංදේශය ගම්පොළ යුගයේ රචිත පැරණිතම සිංහල සංදේශ කාව්‍යයකි. මෙයින් රයිගම්පුරේ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත සංදේශයක් රැගෙන යන මොනරෙකු ගැන විස්තර වේ. මෙන්න ප්‍රශ්නය. මයුර සංදේශය රචනා වුණේ කුපන රජතුමාගේ කාලයේදීද? 1. තුන්වන විජයබාහු රජතුමාගේ කාලේ. 2. පස්වන බුවනෙකබා රජතුමාගේ කාලේ.
24: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා පොකට් මනි රුපියල් 500ක් මේ වෙනකොට දෙව්මිනි දිනාගෙන ඉන්නවා. දෙව්මිනි, දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
0: යමු.
1: බාලි දූපත ලොව පුරා අතිශයින් ජනප්‍රිය ස්වභාවික සෞන්දර්යකින් යුතු සංචාරක දූපතකි. අලංකාර මුහුදු වෙරළ පුරාණ හින්දු කෝවිල් දිය ඇලිවලින් එය සමන්විත වේ. මෙන්න ප්‍රශ්නය. බාලි දූපත පිහිටා ඇත්තේ කුමන රටේද? 1. ජපානය. 2. ඉන්දුනීසියාව.
0: ජපානය.
24: අපි අහුවේ බාලි දූපත පිහිටා ඇත්තේ කුමන රටේද කියලා. හරි උත්තරේ ඉන්දුනීසියාව. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. අපි ආයෙම දවසක උත්සාහ කරමු දෙව්මිනි.
0: හරි,
24: ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Good money.
1: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Свята Pocket Money.
1: නිවාඩුවක්ද පටන් ගන්නවනේ මාෂි. හරියටම මාසෙක කාලයක් ඉස්කෝලේ නිවාඩුව තියෙනවා. නැත්නම් ඉස්කෝලේ නිවාඩුව කියලා නැහැ. පොකට් මනි වෙනස් වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක රෙජිස්ටර් වෙලා ඔයාගේ පොඩ්ඩවත් අපේ වැඩසටහනට සහභාගී කරවන්න.
2: දැනුම වැඩි කරගන්න, එතකොට අලුත් දේවල් ඉගෙන ගන්න මෙතන තමයි හොඳම තැන. එවන්න මැසේජ් එකක් 0714 151 151ට.
1: සරෝද ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් ටොපික් එක හැමදාම හයියට ඔන්න දැන් අවුරුදු පහක කාලයක් ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්නකොට 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයක් යටතේ. වැඩේ කියන්නේ දැන් අතේ තියෙනවානේ පුංචි මුදලක්. අපිට ඕනේ ඕක ලොකු කරගන්න. ලක්ෂපතියෝ මිලියනපතියෝ බිලියනපතියෝ වෙන්න කැමති. ඉන්න අපි මොකද කරන්න ඕනේ? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන කතා කරන 13.19. ඒගොල්ලෝ ඔබට අනිවාර්යෙන්ම උදව් කරනවා ඔබේ හීනට යන්න. කොච්චර කාලයක් කොච්චර මුදලක් ස්ථාවර තැන්පතුවක් විදිහට තැන්පත් කරන්න ඕනේද කියලා එතකොට එයාලා කියලා තේින්. ශක්තිමත් මූල්‍ය පදනමක් හදාගන්න ඕනේ නම් කතා කරන 13.19 සර්වෝදය

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කරයි. මේගමූ බන්ධනාගාරයේ විමර්ශන වාර්තාව ජනපතිට. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසේ. පාසල් නිවාඩුව අද සිට. ඉරානය සහ ඕමානය අතර ගිවිසුමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117866.
1: බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රී ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් සඳහන් කළේ අලුයම දෙක පමණ වන විට බන්ධනාගාරය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවයි. මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු පමණ පිරිසක් ඊයේ රාත්‍රියේ වාට්ටුවලින් ඉවතට පැමිණ කලහකාරී ලෙස හැසිරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුවක් ඊට හේතුව වී ඇති බවයි. එම කලහකාරී තත්ත්වයත් සමග බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශයටද ජනතාව රැස්ව සිටි බවයි සියත වාර්තාකරු සඳහන් කළේ. කැරලි මර්ධන ඒකකයේ පොලිස් විශේෂකාර්ය බලකාය සහ පොලිසිය එක්ව තත්ත්වය පාලනය කළ අතර මේ වන විටත් එම නිලධාරීන් බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දී තිබෙනවා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානකර මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේදී මන්ත්‍රී දෑසිරි ජයසේකර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: 2026 ජූලි මාස මුල් සතියේ මීගම බන්ධනාගාරයේ ඇතුව ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? තුවාල දෙක තුවාල ලැබුණු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද? මේකෙදි විශේෂයෙන් අපේ ගරු ඇමතුමනි, ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් මියගිය අය සම්බන්ධව ජනාධිපතිතුමා විසින් දීගට විතර පස්සේ තිබුණා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී ඔවුන්ට ලක්ෂ 10 බැගින් දෙනවා කියලා පොරොන්දුක් වුණා. තවමත් මේ ගැන කිසිම වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා කියලා නැහැ. මේ නිලධාරීන් එකතු කරලා දුන්න මුදල් ටික තමයි ඔවුන්ට ලැබිලා තිබුණේ. ඒ නිසා මම ඔබතුමායන් දැනගන්න කැමතියි
1: අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ මියගිය බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට ඔබ්බින් ගොස් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
5: එකී ගැටුවේ මියගිය රැඳවියන්ගේ සංඛ්‍යාව 22යි. තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව රැඳවියන් 106යි. අදාළ ගැටලුවට හේතුව කුමක්ද? මෙහිදී කලින් සඳහන් කළ පරිදිම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී තමයි මේ දේ සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් එතනින් එහාට ගිය වෙනත් වරදක් සිදු වෙලා තියෙනවාද ඒක සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වූ

0: කෘෂිකර්ම නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ සියලු වීවර්ගවල නිෂ්පාදන පිරිවැය සලකා බලා මිල ප්‍රකාශයට පත් කර ඇති බවයි.
1: වීවල මිල සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ආයතන හයක් සම්බන්ධ වෙලා අපේ අමාත්‍යාංශයට අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන හයක් සම්බන්ධ වෙලා නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා. රතු නාඩු වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 76යි. සුදු නාඩු වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 87යි. සම්බ වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 97යි. කීරි සම්බ වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 109යි. ඒ 90 ගොවියට රුපියල් 120ට 130ට 140ට මේ වී ටික විකුණාගෙන
0: පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට යළි රැස්වීමට නියමිතයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන විරලස්සන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු නොකරන ලෙස ධීවර අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. ඒ පවතින යහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අවදානම් තත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් දීවර කටයුතු සඳහා පිටත්වන යාත්‍රාද මාතර සිට පොතුවිල් දක්වා අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් වැළකී යුතුයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල, මාතර, මහනුවර සහ නොරෙළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බවයි. අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පස්සරු දෙකින් පසු වැසි අපේක්ෂා කෙරෙනවා. සබරගමුව, උතුර, මැද, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තද සුළං මගින් ඇති විය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. ජපානයට දකුණින් පවතින සුළිසුළං තත්වයද මෙරට මෝසම සක්‍රිය වීමට හේතු වී ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.
2: ජපානයට දකුණින් තමයි ඒ සුළිසුළඟ තියෙන්නේ ටයිෆෝනයක් කියලා. එතකොට ඒක තීව්‍රතාවය වැඩි වෙනකොට, මොකද සුළිසුළඟක් කියන එක විශාල ප්‍රදේශයකට, මොකද ඒක මොහොතේ තියෙනකොට ඒකට එනර්ජි තියෙනවා, ඒක වර්ධනය වෙනවා. එතකොට ඒක කැරකිල්ලක් තමයි තියෙන්නේ. එතකොට ඒ පැත්තේ සුළියක් වගේ කැරකෙනකොට ඒකට මේ අපි හරහා සුළඟ ඇදිලා යනවා. ඒක තමයි මෝසම සක්‍රිය වෙන්නත් එක හේතුවක් ඇත්තටම.
0: පළාත් කිහිපයකට බලපා ඇති දැඩි වියලි කලුගුණ තත්වය සැප්තැම්බර් මාසයේ මැදභාගය දක්වා අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජනතාව මෙවන විට පානීය ජලය හෝ සපයාගත නොහැකිව පීඩා විඳින බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. මොනරාගල ප්‍රදේශයේ ගොවින් පැවසුවේ පවතින වියලි කලුගුණික තත්වය හමුවේ ජනතාව මෙන්ම සතුන්ද පීඩාවට පත්ව ඇති බවයි.
3: අපේ වැව් සේරම මේ කාස්ට කවුවට සේරම හිඳිලා තියෙන්නේ. අපේ සතෙකුටුවත් බොන්න අපිට ගොවිතමක් කරගන්න අපිට කිසි දෙයකට වතුර නෑ. ලිං හිඳිලා
4: මේ වෙනකොට බොන්න වතුර නෑ, සතුන්ට පිපාසය සංසිඳව ගන්න වතුර නෑ. වැව් ඇලවේලි සියල්ලක්ම මේ වෙනකොට වතුර හිඳිලා ඉතාමත් අසීරු තත්ත්වයේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව බොහොම අසීරුතාවෙන් ජීවත් වෙන.
0: මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සඳහන් කළේ දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව මේ වන විට විසඳුම් සොයමින් සිටින බවයි.
5: පළාත් පාලන ආයතන 7ක වගේ ප්‍රමාණයකින් ජලය බෙදා හැරීමේ කටයුතු යම් ප්‍රමාණ සිදෙන විශේෂයෙන් මොනරාගල නගරය ගත්තොත් විශාල ප්‍රමාණයක ජලය ගැටලුවක් තියෙනවා. සතියේට දවස් 5කට විතර සැරයක් තමයි වතුර ලැබෙන්නේ. ඒ නිසා ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙලකින් ජලය බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරන පානීය ජලය සිරියේදී එන තත්ත්වයන් පිළිබඳ සලකා බලවලා අපි තීන්දුව තීරණ ගන්න සැලසුම් කළා තියෙනවා.
0: පළාත් කිහිපයකට බලපා ඇති මෙම වියලි කාලගුණික තත්වය සෑම වසරකදීම ඇතිවන කාලගුණික සංසිද්ධියක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසෝවේ.
6: ආකාර දෙකකට විස්තර කරගන්න පුළුවන්. එකක් තමයි මේ සාමාන්‍ය නිර්තතික මෝසමයි තමයි අපි දැන් මේ ඉන්නේ. නිර්තතික මෝසම තියෙනවා සැප්තැම්බර් දක්වා. ඒ කාලය තුළ ඇත්තටම වැසි ලැබෙන්නේ ලංකාවේ නිවිදි කොටසට තමයි වැඩිපුර වැසි ලැබෙන්නේ. අනිත් උතුර, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට ඇත්තට වර්ෂාපතනය අඩුයි. ඒක තමයි අපේ සාමාන්‍ය
0: සිංහල සහ ද්‍රවිඩ මාධ්‍ය රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ පළමු අදියර ලබන මස දෙවැනිදා අවසන් වනු ඇත. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් 7 සඳුදා ආරම්භ කිරීමට නියමිතයි. එම පාසල් වාරය ලබන දෙසැම්බර් 4 අවසන් වනු ඇත. මෙවර සස්පෙල්ල විභාගය ලබන 10 සිට සැප්තැම්බර් මස 5 දක්වා පැවැත්වීමටද නියමිතයි. මේ අතර පවතින කාලගුණික තත්වය සමග උසස් පෙළ

0: සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අදත් පැවැත්වීමට නියමිතයි. ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වවල සහභාගීත්වයෙන් පවතින කාලුකන තත්ත්වය හමුවේ උද්ගත විය හැකි තත්ත්ව පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ දහවනියට එක්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිලන් මිරැන්ඩා සඳහන් කළේ එම බස් රථවල දරුවන් සමග දෙමව්පියන්ටද ගමන් කළ හැකි බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සම්බන්ධයෙන් ඕමානය සමග ගිවිසුමකට එළඹෙති බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි සඳහන් කළේ එම ගිවිසුම මෙවන විට අවසන් අදියරේ පවතින බවයි. ඕමානය සමග ගිවිසුම් ගත වූ පමණින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂාව පිළිබඳව සහතික විය නොහැකි බවයි ඉස්මයිල් බගයි සඳහන් කළේ. ඇමරිකාව විසින් ඉරානයේ නෞකා අවහිර කිරීම තුළ තවදුරටත් ඉරානයේ ආරක්ෂාවට තර්ජන එල්ල වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඉරානය සහ ඇමරිකාව අතර පසුගිය පෙබරවාරි මාසයේදී යුද්ධය ආරම්භ වීමත් සමග ඉරානය අවස්ථා කිහිපයකදී හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමනු ලැබුවා. ඒ ලෝකයේ බලශක්ති සැපයීමට දැඩි බලපෑම් එල්ල කරමින් ඇමරිකාව පසුගියදා සඳහන් කළේ ඉරානය සමග පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය අනුව මෙම සතියන්තය වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවයි. එහෙත් ඉරානය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු නොකළ අතර ඕමානය සමග සාකච්ඡා සාර්ථකව සිදුවන බව පමණක් ප්‍රකාශ කළා. මේ අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් මෙවන විට අඩු වී තිබෙනවා. බ්‍රෙන්ට් දර්ශකය අනුව බොරතෙල් බැරලියක මිල අද සටහන් වන්නේ ඩොලර් 83.34 ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලියක මිල ඩොලර් 78 ලෙස සටහන් වුණා. ස්පෝර්ට්ස් 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට හැකියාව පවතින බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සේත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක් වෙමින්.
1: ඔබ ලෝකේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයාගේ කුඩා කල සිටම පුහුණුකරු. ඔබට රුමේෂ් මුලින්ම මුණගැහෙන්නේ කොහොමද?
2: ඇත්තටම මට මෙයා 2017 ජූනියර් ඩෝන්ටාපල් තරගාවලියක් තිබ්බා හංගැලේ. එයා එනවා ඩිස්ක් එක තමයි යාගේ මේන් ඉවෙන්ට් එක ශ්‍රීපාලි කෝලෙගි මේ ඩිස්ක් ඉවෙන්ට් එක වෙලාවේ ඒ තිබ්බ තරගාවලියේ රුමේෂ් නම්බර් 1 වෙනවා. ඉතින් එයාගේ තාත්තත් ඇවිල්ලා හිටියා. ඉතින් තාත්තා මට කතා කරලා කිව්වා මෙමයි රුමේෂ්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න පහසු වන්දියක් මදි. ඒකින්ද පුළුවන් නම් සාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරලා දෙන්න කියලා. මම එයාට කිව්වා හැබැයි රුමේෂ්ගේ ඉවෙන්ට් එක ඩිස්ක් එක උනාට මම ගත්තොත් ඉවෙන්ට් එක චේන්ජ් කරන්න එනවා. මෙයා ජවලින් මේක තමයි මම හදන්නේ. එයාලා තාත්තා ඕකේ එක දුන්නාට කැමති දෙයක් කරන්න ගියා.
1: ඉදිරියේදී රුමේෂ්ගේ තරග කාලසටහන සැලසුම් කරලා තිබෙන්නේ කොහොමද?
2: තවම මේ අපිට තියෙනවා 4 ඩයමන්ඩ් ලීග් තියෙනවා 3ක්. ආයේ වර්ල්ඩ් අල්ටිමේට් කියලා මේ අවුරුද්දේ පටන් ගන්නවා. ලෝකේ ඉන්න පළවෙනි 8 දෙනා ගියාලා කම්පිටිෂන් නැතින වර්ල්ඩ් අල්ටිමේට් කියලා. ඊට පස්සේ තමයි තියෙන්නේ ඒකියන් ගේම්. මේ මාසේ දැන් 17 වෙනකොට අපි පිටත් වෙන්න ඕනේ. ඒක
1: මෙතරම් තරගාවලි ප්‍රමාණයකට සහභාගී වීමට මේ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම අතිශය වැදගත්. ඒ සඳහා යම් විශේෂ ක්‍රමවේද අනුගමනය කරනවද?
2: ඇත්ත වශයෙන්ම කියනවනම් ඒක ලොකු අභියෝගයක් තියෙන පුහුණු කරුවන්. ඉන්ජරි එන්න තියෙන සම්භාවිතය 100%යි. පුහුණු කරගේ වර්කවුට් වල තමයි ඒක අපි ඒක බැලන්ස් කරලා යන්නේ.
1: 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා රුමේෂ් මේවන විට සුදුසුකම් ලබා අවසන්ද?
2: ලබන අවුරුද්දේ සාමාන්‍ය ජූන් වගේ වෙනකොට පටන් ගන්නවා ඔලිම්පික් ක්වොලිෆිකේෂන් එක. මම දැන් 85යි 50යි තියෙන්නේ ඔලිම්පික්ේදී ක්වොලිෆයි ස්ටෑන්ඩ් එක. මම කියන්නේ ඒක නම් අරුබස් ඇචීව් කරලා ඊට ඉස්සෙල්ලා අපි ලබන අවුරුද්දේ තියෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප්.
1: රුමේෂ් වගේ තවත් ක්‍රීඩකයන් බිහි කරන්න ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද?
2: මේ වගේ අඩුම පවතන යද්දී ලෝකයේ අංක එක බිහි කරා කියන්නේ ඇත්තටම ඒක සුවිශේෂී කාර්යයක්. ලංකාවේ දක්ෂ පුහුණුකරුවෝ ඉන්නවා. ඒ පුහුණුකරුවන්ට අදාළ පහසුකම් ටික දුන්නා නම් මම ඉතින් තව වර්ල්ඩ් නම්බර් 1 තීරකේ ගොඩක් හදන්න පුළුවන් වෙයි. يعني දක්ෂ පුහුණුකරුවෝ ඉන්නවා. මිනිස්සු ගැන ඇගීමක් නැහැ. එහෙම වුණාම පුහුණුකරුවාගේ තියෙන මානසිකත්වය බිඳෙනවා. ඒ කියන්නේ මම කියන්නේ හැම වෙලේම ක්‍රීඩකයා වගේම පුහුණුකරුවත් එක බලා ගන්න ඕන කාලයක් තමයි තියෙන්නේ. විතරණින් ගෙනවා නම් අද අඩුම කෝච් කෙනෙකුට ඩොලර් 7500ක් ගෙවන්න ඕන. ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෝ එක බලා ගන්න ඕන පුහුණුකරුවෝ. Inside story.
0: 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මාන ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී. එහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුයි. 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද පැතුම් නිස්සංකට හිමි වූ අතර ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සම්මාන දිනාගත්තේ වසරේ හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙසයි. යලි සිරස්තල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි. මීගමුව බන්ධනාගාරයේ විමර්ශන වාර්තාව ජනපතිට. පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසේ. පාසල් නිවාඩුව අද සිට. ඉරානය සහ ඕමානය අතර ගිවිසුමක්. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැය පුවත් සමග.
3: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: අගරදඟර ඒ තමයි සිංහ කෙනෙක් විදිහටත් මියුසිෂියන් කෙනෙක් විදිහටත් අපි අඳුනන දුෂාන් ජයතිලකගේ ලනුදෙහි බෑන්ඩ් එකේ අලුත්ම සෝන් එක.
2: ඔය අගරදඟර මුකුළු පාන TikTok කෙල්ලෝ
3: සෝන් එක ගැන දුෂාන් අපිට මෙහෙම කිව්වා.
4: මේක ලිව්වේ මම මෙලඩි එක කරේ මමයි රොසාන් ඩිසිල්ලා කියලා එක්කෙනෙක්. මේකේ මුලින්ම මෙලඩි එක ෆස්ට් කෝරස් එක යගෙන් ආපම තනම කරලා arrange කරෙත් මම තමයි. ඉතින් පස්සේ අපි මේක මාස්ටර් කරන් දැරිය ලන්ඩන් වල රජීව් ඩිසිල්ලා කියලා එක්කෙනෙක්.
1: ටිකක් වැඩිපුර ෆෝකස් කරනවා නේද?
4: දැන් අපේ ඉන්න වෙරයිටි එකත් එක්ක අපේ බෑන්ඩ් එකේ ඉන්න යං සිංගල්ස්ලත් එක්ක කරන්න සින්දු ගොඩක් තේන අර මේක පොඩ්ඩක් ඉස්සර කරා. මොකද TikTok ගැන තව කලුත් ගිහිල්ලා දාලා තමයි මේක හැදුවේ. අතර අවුරුදු 3කට කලින් මේක ඒ කාලේ දැම්ම නම් තවත් හොඳයි කියලා හිතනවා. නමුත් බෑන්ඩ් එකට වෙච්ච ෆෝකස් එකත් එක්ක ඒක කරන්න බැරි වුණා. දැනටම කරලා තියෙන ඔරිජිනල් දෙකම බයිලා තමයි. නමුත් ඉස්සරහට එන්න තියෙන බයිලා නෙමෙයි.
3: ලුණුදෙහි බෑන්ඩ් එකේ ප්ලෑන්ස් ගැනත් කිව්වොත්
4: ෆෝකස් එක ඇත්තට ඔරිජිනල් කරන එකම තමයි. ඒ අතර BNS බැකින් බෑන්ඩ් එකට ටුවර්ස් වගේ තියෙන ඉස්සරහට ඔස්ට්‍රේලියා නිව්සීලන් මුළු මාසයක්ම සැප්තැම්බර් මාසයක්ම යනවා. ඉතලි යුරෝප් පැත්ත යන්න තියෙන යාළ එක්කම ඒක අපේ ටුවර් එකක්. එයාලා සම්බන්ධ වෙනවා ඒක යුරෝප් ටුවර් එක. ඉතින් ඕවා කරන අතරේ මොනා කරත් අර අනුන්ගේ සින්දු නොකිය තමන්තම කියලා සින්දු ටිකක් හදාගන්න ෆෝකස් එක වැඩේ. මේ සයන අමාරුයි පටන් ගත්තේ වැඩ වැඩත් එක්ක. නමුත් දැන් ඒක දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: Talk of the town.
3: මම මේ ටිකේ එක දිගට වැඩ ගොඩක් කෙරුවා. ඒ නිසා මම මං වෙනුවෙන් වගේම මගේ හෙල්ත් එක වෙනුවෙන් කාලය යොදවන්නත් ඕනේ. ඉතින් මං හිතුවා පොඩි නිවාඩුවක් ගන්න ඕනේ කියලා.
1: මෙහෙම කියලා දෙන්නේ ෆේමස් සිංගර් අරියානා ග්‍රාන්ඩේ.
3: එයා පහුගිය ටිකේම Eternal Sunshine 2 එකත් එක්ක වගේම Wicked ෆිල්ම් එකේ වැඩත් එක්කත් බිසි වෙලා හිටියානේ.
1: එයාගේ අලුත් Petal Music Video එකිනුත් අරියානාගේ appearance එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා ෆෑන්ස්ලා පවා review කරලා තිබ්බා.
3: ඒ හින්දා තමයි අරියානා මේ decision එක ගන්න ඉක්මන් වෙලා තියෙන්නේ.
0: Talk of the town.
5: හද ගැස්මට සියත. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
6: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
7: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
8: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 500කට WhatsApp කරන්න.
6: සියත Between Lady Miss World Sri Lanka 2026.
8: Title sponsor.
9: ඔබේ සම්පත දිගුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: අමතන්න.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
4: ජයග්‍රහණයටනේ හැමෝම කැමති. ඔන්න පොඩ්ඩන්ට දිනන්න තිබ්බ අවස්ථාවෙන් ඒගොල්ල උප්පරිම ප්‍රයෝජන ගත්තා. දැන් අම්මලගේ චාන්ස් එක. එහෙනම් අපි පටන් ගමු මමීස් පොකට් මනි සෙග්මන්ට් එක.
5: අද දවසේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකේ ප්‍රශ්න සල්ලි කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඇඹිලි පිටියේ ඉන්දිකා කුමාරි. Good morning Indika.
6: Good morning.
4: Indika ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතර හරියට දුන්නොත් තප්පර පහක කාලේ පාවිච්චි කළා. ඔන්න ඔයාටත් පුළුවන් පොකට් මනි දිනන්න.
5: Indika මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
4: Indika අපි හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව ඉන්න සෑහෙන්න පරිස්සම් වෙනවනේ. මොකද හෙම්බිරිස්සාව හැදුනහම හරි අමාරුයිනේ නේද? සෙම් ප්‍රතිශ්‍යාව නැත්තම් හෙම්බිරිස්සාව ගැන තමයි අද අපේ පළවෙනි ප්‍රශ්නේ. සෙම් ප්‍රතිශ්‍යාව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන බෝ වෙන රෝගයක්. නාසයේ සිරවීම, උගුර කැක්කුම, හිස රදය සෙම් ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණයි. මෙන්න ප්‍රශ්නය. සෙම් ප්‍රතිශ්‍යාවේ රෝගකාරකයා වන්නේ මේ අතරින් කුමක්ද? 1. දිලීරයකි, 2. වෛරසයකි.
6: වෛරසයකි.
5: 2. ඉන්දිකා පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. දැන් පුළුවන් දෙවෙනි ප්‍රශ්නට යන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
4: ඉන්දික හැමදාම ටෙලිනාට්‍ය බැලුවත් වේදිකා නාට්‍යයක් බලන්නේ අපි කලාතුරකින් නේ. ඔන්න වේදිකා නාට්‍ය ගැන තමයි අපේ දෙවනි ප්‍රශ්නේ. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම නාට්‍යවේදියෙක්. 1956 දී ඔහු විසින් නිෂ්පාදනය කළ මනමේ නාට්‍ය වේදිකාගත වුණා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණයක් නොවන්නේ කුමක්ද? 1. කුවේනි, 2. පබාවති.
5: ඉන්දිකා හරි උත්තරේ වෙන්න ඕනි කුවේනි. කුවේනි වේදිකා නාට්‍ය හෙන්රි ජයසේනගේ නිර්මාණයක්. ඔහු ඒ රචනා කරලා නිෂ්පාදනය කරා. ඉන්දිකා ඔයාගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
4: අපද්‍රව්‍ය වලින් ඉන්ධනයක් හදන්න පුළුවන් කියලා දන්නවද ඉන්දිකා? ඒව තමයි ජීව වායු, එහෙම නැත්නම් බයෝගෑස්. මෙන්න ප්‍රශ්නේ. ජීව වායු, එහෙම නැත්නම් බයෝගෑස් නිපදවන්නේ නිර්වායු පැසීමේ ක්‍රියාවලියෙන්. ජීව වායුවේ ප්‍රධාන සංඝටකය වන්නේ මීතේන්. අපි අහන්නේ ජීව වායු, එහෙම නැත්නම් බයෝගෑස් භාවිතා කළ හැක්කේ මින් කුමක් සඳහාද? 1. ගෘහස්ථ ඉන්ධනයක් ලෙස, 2. සුවඳ විලවුන් නිෂ්පාදනයට.
5: ඉන්දිකා හරි උත්තරේ වෙන්න ඕනි ගෘහස්ථ ඉන්ධනයක් ලෙස. ඒ වගේම ඉන්දිකා ජීවවායු පාවිච්චි කරොත් අපද්‍රව්‍ය කළමනාකරණය කරගන්න පුළුවන්, වගේම පරිසර දූෂණයත් අඩු කරගන්න පුළුවන්. ඉන්දිකාගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද ඉන්දිකා?
6: හරි යමු.
4: ශ්‍රී ලංකාවේ තියෙන ලොකුම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තමයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ දිනකට ගුවන් ගමන් 100-150 අතර ප්‍රමාණයක් කටුනායක ගුවන් තොට හරහා සිදුවෙනවා. ඒ අතරින් කටුනායක සිට ලන්ඩන් දක්වා වන ගුවන් ගමන නොනවතින දීර්ඝතම ගුවන් ගමන ලෙස සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය. කටුනායක ගුවන් තොටුපළේ සිට අඩුම දුරක් ගමන් කරන ගුවන් ගමන කුමන නගරයටද? 1. මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළට, 2. ඉන්දියාවේ තිරුවන්නම්පුරම් ගුවන් තොටුපළට.
6: 1.
5: ඉන්දිකාගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න අපහසු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්ත ඉන්දිකා. අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු.
6: හරි. Thank you.
5: බොහොම ස්තුතියි. ජය වේවා.
4: මාෂි, ජීවිතේ දිනන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ?
5: ජීවිතේ දිනන්න නම් අපි මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්න ඕනේ නිෂාන්.
4: එතකොට මාෂි, සල්ලි ටිකක් අතට ලැබුණොත් ඔයා මොකද කරන්නේ?
5: ඉක්මනට බැංකුවට ගිහලා සල්ලි ටික බැංක් එකට දානවා.
4: එහෙම account එකට deposit කරලා ලොකු ගාණක් බැංකු පොතේ තියෙනවා නම් ඔයාට හිතනවා නේද ආයෝජනයක් කරන්න?
5: ඔව්, එහෙම වුණොත් ඉතින් ඒ සල්ලි ටික මං FD එකකට දානවා.
4: FD එකක් තමයි ලෝකේ තියෙන risk එක අඩුම ආයෝජන ක්‍රමය. ඔන්න සර්වෝදය development finance දැන් අවුරුදු 5කට 15%ක පොලියක් දෙනවා ජේෂ්ඨ පුරවැසියන්ට. ඔබට පුළුවන් 13-19ට කතා කරලා ඒ ගැන විස්තර දැනගන්න. අතේ තියෙන මුදල අරන් ගිහිල්ලා සර්වෝදය development finance එකේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. ජේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් එහෙම 15%ක පොලියක් දෙනවා 11.84ක වාර්ෂික සපල පොලිය අනුපාතයකට යටත්ව. ඉතින් අනාගතයේ දවසක සේරම යුතුකම් ඉටු කරලා පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට පාවිච්චි කරන්නත් මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් හැමදේම වැඩි වෙන කාලේ පොලියත් වැඩි වෙලානේ තියෙන්නේ. අදම කෝල් එකක් ගන්න 13:19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අනිවාර්යෙන්ම ඔබට උදව් කරනවා ඔබේ හීනේ දිනන්න.
5: හීන දිනන්න වගේම පොකට් මනි දිනන්නත් එන්න මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න 0714-151-151 අපේ WhatsApp නම්බර් එක.
4: මේ සතියේ අන්තිම දවසද? ඉතින් අපි ආයෙ ලබන සඳුදා උදේ 5යි කාලට පොකට් මනි දිනන්න සෙට් වෙමු. රටම දන්න රේඩියෝ ඩබලත් මගේනවා. ටිකටම සිය තහන්න. මම නිෂාන්.
5: මම ආශි.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ප්‍රෙෂර් පෙති දිගටම බොන්න ඕනද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: අධි රුධිර පීඩනය, එහෙම නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන රෝගීන් බොහෝ විට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ බෙහෙත් දිගටම බොන්න ඕනද කියන කාරණාව. සමහර විට බොහෝ දිනක් කිසිම හේතුවක් නැතුව වෛද්‍ය උපදේශකකින් තොරව මේ බෙහෙත් අතරමඟදී නවත්වනවා. මේ සඳහා උන් කියන හේතුවක් තමයි ડોක්ටර් කිසිම අමාරුවක් නැති නිසා මම බෙහෙත් නැවැත්තුවා කියන කාරණාව. මෙහිදී සඳහන් කරන්න ඕන විශේෂ දෙයක් තමයි බොහෝ විට 99%කට වගේම රුධිර පීඩනය වැඩි වුණත් කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඖෂධ වලින් කරන්නේ රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කර පාලනය කිරීම පමණයි. ඔබ ඖෂධ අතරමඟ නතර කළොත් රුධිර පීඩනය නැවතත් මුලින් තිබූ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා භයානක සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම විටකත් මෙවැනි ඖෂධ වර්ග වෛද්‍ය අවවාදයකින් තොරව අතරමඟදී නවත්වන්න එපා. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility within 0114 700 550.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help.
5: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
7: නමස්තේ
8: නමස්තේ.
7: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
9: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
10: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Advance ticket එක pay.
8: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aika Ekai Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
9: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111-7388-388 අමතන්න. නයිශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
15: සියත දිවයින පුරා

0: හද ගැස්මට සියත.
1: ඒෙදර පිනිසිි වැඩවලට වැල්ලි සිමෙන්ති ටයිල් ඇඩි සිල් කීම් කෝට් පේෙන් බඩු සේරම ගන්නුව
2: ්‍රිෂ්ටෙක් ෝතරයිස් දීල කෙනෙක් ගවටයන්න
3: දැන් ස්ටෙක්කාවයි සේරම තියෙනවද
2: නෑනෑ ඒගොල්ල ඕනම දෙයක් කරමිලට විකුණන ජැනවෙන්නයි
4: ස්විස්තෙක් ගන්න ඕනේ හොඳම තීරණ
5: හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්ට
7: එහෙමහෙ තියන්න පරත්තර
8: අන්පවමකට ඉහල අපිකාරම අමතන්න බිඳුව එකයි පහයි අටසි අසුවයි හාරසිය එල්ලෝ එල්සී රන්සලි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
9: 1500cc turbo engine-කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147 678.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා
1: LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්?
7: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

செல்லாங்க விச்சு ஏகாக் தென்னோனே பேர் ருமேஷ் மல்லியா சுரத்தலா சண்டியாட்ட மொகத ஏயா லோக ஸ்ரேணிகத கிரீம் வல පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දිනාගෙන තියෙනවා. හුරේ හුරේ හුරේ හුරේ. ඊයේ තමයි මේකට චියේක දෙන්න තිබ්බ දවස. කොහොමරි පොඩ්ඩක් ලේට් වුණා. ඉතින් දැන් මේ පාර මේ තැනට එන්න එයාට සුදුසුකම් ලබන්නේ පහුගිය දවස්වල පැවැත්වුණා පුදු රාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙල. එතනදි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ රුමේෂ් තරංග. ඉතින් එතනදි වාර්තා කරපු දුර තමයි මීටර් 89.75ක්. ඒ වගේම අපි දන්නවා එයාගේ ඉහළම දක්ෂතාවය වාර්තා කරේ රෝමේ තිබ්බ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී. එතනදි මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරලා දක්ෂයා බවට පත් වුණා. ඉතින් හරි දක්ෂයා. එකන කිව්වේ රුමේෂ් මල්ලියා සුරතලා චණ්ඩියා දසුන් මල්ලියා. දැන් ඉන්නේ එතන දසුන් මල්ලියා වෙනුවට ඉන්නේ රුමේෂ් මල්ලි. දසුන් මල්ලි තින්නවා. හරි හරි හරි හරි. ඕකේ මේ ඒ වගේම විශේෂෙන් මතක් කරන්න ඕනි. ඉතින් මේක නව වාර්තාවක් මේ පද්දක්කම දිනා ගැනීමත් එක්කම කොහොමත් නව වාර්තාවක් ලෝකෙ පළවෙනියා වෙලා නැහැනේ අපිනේ හෙල්ල විසිකිරීමේ තරගාවලියකදී. ඒ කියන්නේ සහ ලෝකෙම අංක එක ලබාගෙන නැහැනේ. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ සිහිනය රුමේෂ් තරංගගෙත් එයාගෙත් එකම බලාපොරොත්තු එකම අරමුණ ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. ඉතින් අපිත් විශ් කරනවා අපේ මේ පුංචි රට අපේ රට ගොඩාක් ලෝකයේ තියෙන ප්‍රසිද්ධ රටක් නෙමෙයිනේ. අපිව තියෙන සාමාන්‍ය විදිහට නිකන් ශ්‍රී ලංකා ඕකේ ලස්සන රටක් එහෙම කියලා දන්නවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා කිව්වම සනත් ජයසූරියගේ රට නේද එහෙම දන්නවා. තවත් සමහරක් ශ්‍රී ලංකා කිව්වම ඩිලන්ත මාළගමුව රටනේ එහෙම දන්නවා. හැබැයි දැන් අපේ රට අඳුන ගන්න තවත් එක ක්‍රමයක් බිහි වෙලා තිනා. ඒ තමයි රුමේෂ් තරංග. ඉතින් ලෝකෙම හෙල්ල විසි කරන හැමෝම වගේ සහ ක්‍රීඩාවට කැමති හැමෝම වගේ යාගේ නම දන්නවා. එයා ශ්‍රී ලාංකිකෙක්. එයා ලංකාවේ කොල්ලෙක්. ඉතින් සතුටුයි. ඉතින් ඒ වගේම මේ දැන් මේ ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි තැන රුමේෂ් තරංග, දෙවෙනි තැන ඇන්ඩර්සන් පීටර්ස්. එයා තමයි අයා තුන්වෙනි තැන. දෙවෙනි තැන හිමි කරගෙන තියෙන්නේ ජර්මනියේ ජුලියන් වේබර්. ඊට පස්සේ ඇන්ඩර්සන් පීටර්ස් එයා තුන්වෙනි තැන. පළවෙනි තැන අපේ රටේ කොල්ලා රුමේෂ් තරංග. ඉතින් කන්ග්‍රැජුලේෂන්ස්. ඔයාට ජයන් ජයම වෙන්න ඕනේ. ඔයා විතරක් නෙමෙයි දිනන්නේ රට නේ. කියන අපි ඔක්කොමත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. තැන්ක් යූ සෝ මච් වගේ මහන්සියට වගේ කැපකිරීමට. දැන් ඇතිනේ රයිට්. මේ ඔයගොල්ලෝ දන්නවද බුරීඩන්ගේ බූරුවා ගැන? බුරීඩන්ගේ බූරුවා අපි මුලින්ම බලමු කවුද මේ බුරීඩන් කියන්නේ කියලා. බුරීඩන් කියලා කියන්නේ 14 සියවසේ ප්‍රංශ දාර්ශනිකයෙක්. එයාගේ සම්පූර්ණ නම ජින් බුරීඩන්. මොන දාර්ශනිකයා වුණත් නම ගැතයිනේ නේද? හරිද? ඉතින් එයා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නේ. සමහරක් විට දැන් මේ කතාව පොඩි නිකන් රිසර්ච් එකක් වගේ පොඩි පරීක්ෂණයක් වගේ කතාවක්. සමහරක් විට මේ පරීක්ෂණය කළා තියෙන්නේ ජින් බුරීඩන් වෙන්න පුළුවන්. හරි කොහොම හරි මෙතන බූරුවෙකුත් ඉන්නවා. මෙතන කිව්වේ මේ මෙතන නෙමෙයි මෙතන මගේ ඇත්ත බූරුවෙක් ඉන්නවා. හරිද? දැන් මේ බූරුව අපි කතාව සරලව ගමුකෝ. මේ බූරුවය මේ බූරුවට බඩගිනි හොඳටම. හරිද? යකෙක් ගන්න බඩගිනි බූරුවෙක් සහ ඒකට සමානවම යාට ලොකුම ලොකු තිබහකුත් තියෙනවා. ලොකු පිපාසයකුත් තියෙනවා යකෙක් ගන්න බඩගිනි එක පැත්තෙන්. එක පැත්තකින් ලොකු පිපාසයක් තියෙනවා. ඉතින් ඉන්නවා බූරුවා. ඉතින් බූරුවානි මුකුත් කරන්නෙත් නැහැ ඉන්නවයි. හරිද? ඊට පස්සේ මේ බූරුව ගාවට ගෙනල්ලා දෙනවා එයා කැමැතිම කෑම එක සහ වතුර. ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකම මේ කෑම එකයි වතුර එකයි තියන්නේ එකම දුරකින්. කෑම එක තියනවා දකුණු පැත්තෙන්, වතුර එක තියනවා වම් පැත්තෙන්. දෙකටම යන්න තියෙන්නේ එකම දුරක්. දැන් බූරුව ඉන්නවා වැදට වෙලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම තත්වයක් දැන් හිතන්නකෝ. බූරු අපි බූරුවා කියලා හිතන්න. අපි එතන හිටියා කියලා හිතන්නක. එතකොට අපි සාමාන්‍යයෙන් එක තීරණයකට යන්න අපිට වැඩිම අවශ්‍යතාවය තියෙන හරි එහෙම නැත්තම් අපි ආස දෙයට හරි ඉස්සලා කාල වතුර බොනවා, වතුර බීලා කනවා, නැත්තම් වතුර බොන්න නැතුව කෑවොත් හිර වෙනවා, උඩුස් යන්නේ නැහැ, අරක මොකක් හරි හිතලා අපි තීරණයකට එනවා වගේ එකක් තියෙනවා නේද? හැබැයි මේ කතාව එහෙම නෙමෙයි. මේ බූරුවා බලනවා මං ආසව කෑම එකක් තියෙනවා, අම්මෝ මට හොඳටම තිබහයි, වතුරක් තියෙනවා, දෙකම එක වගේම මට අවශ්‍යයි. මම වමට ගියත් හරියන්නේ නැහැ, මම දකුණට ගියත් හරියන්නේ නැහැ, අම්මෝ දෙකම එක වගේ අවශ්‍යයි, දෙකම තියෙන්නේ සමාන දුරකින්. මේක මාර ප්‍රශ්නයක්නේ, මම කොහොමද එකක් තෝරගන්නේ කියලා බූරුවා
උබ තෝ කෝටික ප්‍රශ්නකට වැටෙනවා. හරිද? ඊට පස්සේ මේක කල්පනා කරනවා, අරකට යනවා, ඒක කරනවාද, ආවද, වමට යනවාද, දකුණට යනවාද කියලා හිතලා හිතලා හිතලා හිතලා ඒ තීරණය ගන්න බැරුව බූරුවා ශකබුන් බූරුවා මේව වෙලා යනවා. හරිද? ඉතින් දැන් මේ කතාව ඇහුනම එකපාරටම අපිට හිතෙනවා තමයි මේක බූරුවෙක්ගේ කතාවක් නේ, අර කෙල්ල මේ බූරුවෙක්ගේ කතාවක් නේ කියන්නේ කියලා. මේක ඇතුලේ තව ලොකු කතාවක් තියෙනවා. මේක අපේ මනුස්ස ජීවිතේ, අපේ ජීවිතවල හැඟීම් එක්කත් එකට එකතු කරන්න පුළුවන්. වෙලාවකට අපිත් එහෙමයි කියලා මට හිතෙනවා. හිතන්නකො අපි ඉස්සරහ අවස්ථා දෙකක් තියෙනවා. රස්සා දෙකක් ගමුකෝ. රස්සා දෙකක්. පෙනි පෙනි හොඳට තියෙන එකම සැලරි එක. අපි ඉතින් කොහොමද සැලරි එකනේ බලන්නේ. එකම සැලරි එක. සුව පහසුවද, තියෙන තැනද, යන්න තියෙන පහසුකම්ද, දෙන ඔක්කොම බෝනස් දරවද, මේ ඔක්කොම සමානයි. අවස්ථා දෙකක් තියෙනවා. දැන් අපි ඉතින් මේ දෙක ගැනම හිත හිත ඉන්නවා, බල බල ඉන්නවා. මොකක් තෝරගන්නද? තව චුට්ටක් බලමු නේ, මොකක් හරි නේ, තව චුට්ට තව පොඩ්ඩක් බලමුකෝ කී කී අපි මේ රස්සා දෙකම දිහා බල බල ඉන්නවා. තීරණක් ගන්නෙ නැහැ. සමහරක් වෙලාවට විශ්වාස කරන්න අපි ගන්න තීරණේ වැරදි තීරණයක් වුණා කියලා කියනකො. හැබැයි එහෙම වැරදි තීරණයක් වෙනවටත් වඩා භයානක දෙයක් තමයි අපි තීරණයක් ගන්න නැතුව ඉන්න එක. ඒ නිසා ඒ වගේ අපේ ලයිෆ් එකටත් අවස්ථා ඇවිල්ලා ඇති. අවස්ථා දෙකක් තියෙනවා නම් අපි ඒ දිහා මේ මොකක් හරි එකක් හරියයි, අපි කාලෙට ඉඩ දීලා ඉමු වගේ තීරණ වලට එන්නේ නැතුව එක තීරණයක් බය නැතුව ගන්න. මන්නම් කියන්නේ බය නැතුව ගන්න. ඔබනි ගන්නේ. ඉතින් අපිට බුරීදන්ගේ බූරුවාගේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන අන්නේ කෑල්ල තමයි. බූරුවෙක්ගෙන් හරි කමන්නෑ, හොඳ දෙයක් තිබ්බොත් ගන්න. හරි, අද අරවින්ද අරවින්ද අරවින්ද කියල එක්කෙනෙක් හිටියා නේද? ජපානි ගියා නේද? මට අද කතා කරන්නත් බැරි වුණා. Good morning. අද Friday.

0: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 74.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: திஸ்வசருக்கு விசிஷ்டத்தை அபிமானிய பீப்புள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகையா. சத்யபதா ஸ்கூட்டர், தினபதா ஸ்மார்ட் போன், பிக் ரேசர் ஹோ, பிக் லைட்டர்வல ඇති எஸ்கோட் டாங்கியர்.
1: 1,70,000
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා.
5: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්
7: 98.2 98.4.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: ඔයාලට කියන්න දවසක් මේ අරවින්දලගේ පුතා සිම් එකක් ගිල්ලනේ, හත් සිම් එක. දඩ බඩ ගාලා මේ අම්මේ කන්න මුකුත් නැද්ද කියලා ඇහුවා, හත් සිම් එක ගිල්ලා. හරිද? ඉතින් මොනවා වුණත් ඔය අරවින්දගේ වයිෆ් එහෙම හරිම දරුවන් කෙරෙහි සහම අර ඒ වෙලේ මොහොතට ක්‍රියාත්මක වෙනවා. ආයි හිතා ගන්නවත් බැරි තරම් ස්පීඩ් එකකින් ඇය ක්‍රියාත්මක වෙනවා. එයා එක පාට ගත්තා කෝල් එකක්. කෝල් එක ගත්තා මේකට, හච් එකට ගත්තා කෝල් එක. හෙලෝ හෙලෝ හෙලෝ, අනේ අනේ මගේ පුතා සිම් එක ගිලලා, අනේ හච් මගේ පුතා සිම් එක ගිලලා කියලා කෝල් ඊපස්සේ. ඉතින් හච් එකේ මිනිස්සු, ආ අනේ මිස් මේ මා පරිම කනගාටුයි, මිස් ටග්ගල් ડોක්ටර් කෙනෙකුට කතා කරන්න මිස්, ඇයි මේ අපිට කතා කරන්න, ඉක්මනට ડોක්ටර් කෙනෙකුට කතා කර. ඊපස්සේ අනේ ડોක්ටර්ට කතා කරා, ડોක්ටර් ළඟ ළඟම එනවා, කිව්වා මට දැන් දැනගන්න ඕනේ මේ පුතා කතා කරනකොට සල්ලි කැපෙයිද කියලා. අනේ අම්මෝ පුදුම වේගෙන් ක්‍රියාත්මක වෙලා මේ වැඩ කරනවා ඇත්ත වශයෙන්ම. මෙහෙමයි, හච් සිම් එකක් ගිල්ලුණා කියලා සල්ලි කැපෙන්නේ නෑ බ්‍රෝ කතා කරනකොට. හරිද? හච් වල කොච්චර හොඳද පැකේජස් කියලා කියනවනම් ඒගොල්ලෝ තමයි මාකට් එකේ අඩුවටම ඩේටා දෙන්නේ. ඒක අපිට බය නැතුව කියන්න පුළුවන්. ඇප්ස් 15කට unlimited data දීලා රුපියල් 1199යි අපෙන් අය කරන්නේ හච් 15. මේ ඒගොල්ලන්ගේ එක පැකේජ් එකක් පමණයි. තව පැකේජස් ගොඩාක් තියෙනවා. ඉතින් data package එකකින් හච් එක්ක ඔයගලන්ට එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි නම්බර් එක මාරු කරන්න කැමති නෑනේ. අපි ආයි ජීවිතේට නිකන් අපේ තියෙනවනේ අමුතුමතු මේවා. කොච්චර වාසි තිබ්බත් අපි න අපේ ෆෝන් නම්බර් එක මාරු කරන්නේ. ඒක අනේ මන්ද ඒක කමනේ ඔබේ කැමැත්තනේ. හැබැයි data package එකක් දාගත්ත කියලා ෆෝන් නම්බර් එක මාරු කරන්න වෙන්නේ නැහැ. data package එකක් කියලා කියන්නේ ඒක වෙනම package එකයි. ඒකට නම්බර් එක අදාළ වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා data package එක හච් වලින් දාගන්න අඩුම ගාන ගෙවන්නනේ. ඔය 10000 ගණන් බොරුවට 2000 3000 4000 5000 ගණන් පවා ගෙවන 10000 ගණන් පවා data වලට ගෙවනවා සමහරක් මිනිස්සු. මම නම් කියන්නේ හරිම අපරාධ සල්ලි නාස්තියක් වෙන්නේ. මේක රුපියල් 1199 ඔබට ෂේප් කරගන්න පුළුවන් හච් 15 package එක දාගන්න. තියෙන හොඳම apps ටික අරගෙන තිනවා WhatsApp, Viber, Imo, Instagram, Messenger, Discord, ඊට පස්සේ X, LinkedIn, ChatGPT, Gemini, TikTok, Snapchat, YouTube, Instagram, Facebook. ඒ ඔක්කොම ටික කවර් කරලා තිනවා. ඊට අමතරව තව 35GB ඕගලන්ට දෙනවා වැඩිපුර. තව මොනා හරි ඕන දෙයක් කරගන්න, මොකක් හරි කෑම එකට හරි දාන්න ඕන ගන්න කියලා දීලා තිනවා 35GB. ඉතින් මේක සක්‍රිය කරගන්න ඕගලන්ට හච් නියෝජිතයෙක් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් ඕගලන්ට ඒක ඔන්ලයින් කරගන්නත් පුළුවන්. හච් නියෝජිතයෙක් හම්බලා කරගත්තොත් ඒක ලේසි වගේ කියලා හිතනවා. ඔන්ලයින් උත් ඉතින් ලේසි නේ. හරි, ඔබට පහසු විදිහ ඔබ තෝරගන්න. නියෝජිතයෝ ඉන්නවා ලංකාව පුරාම හච්. ඊළඟට මේ දවස්වල අපේ කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව තෝරනවා. ඔබ තාම ගියේ නැද්ද කාගිල්ස් ෆුඩ් සිටි? සාමාන්‍යයෙන් සිකුරාද දවස්වලනේ යන්නේ ෂොපින් වලට. වයිෆ් ලියලා දෙනවා ලොකු ලිස්ට් එකක්. ලියලා දීලා ඊට පස්සේ කෝල් කළාත් කියනවා ඒ ලිස්ට් එකේ දැන් බඩු අර ගන්න ඔබ. ඊට පස්සේ කෝල් කර, අනේ බබා මේකත් පොඩ්ඩක් ගන්නවද, මට ඒක දාන්න බැරුණා ලිස්ට් එකට. එහෙම තමයි. ඉතින් හස්බන්ඩ් කඩේ යන්නේ. ඉතින් හස්බන්ඩ් ඉතින් අපි හස්බන්ඩ් කෙනෙක් ගත්තේ ඒකට. ඉතින් ෂොප් කරන ගමන් මතක තියාගන්න මේ වැඩෙත් කරන්න. දැන් අපි දන්නවනේ කිස්ට් නිෂ්පාදන තියෙනවා. කිස්ට් වල තියෙනවා ජෑම් වර්ග, කෝඩියල් වර්ග තියෙනවා, තව ගොඩක් එක එක ජාති තියෙනවා, ඊට පස්සේ බිස්කට් තියෙනවා. ඉතින් ඒ වගේ ඔගලන්ට කිස්ට් නිෂ්පාදන රුපියල් 1750ක හරි ඊට වැඩියෙන් හරි ගන්න. දැන් ඔය ෂොප් කරන අතරතුර. හරිද? හැබැයි මතක ඇතුව කිස්ට් බිස්කට් ඔබේ ඒ නිෂ්පාදන අතරට දාගන්නයි කමතක් කරන්න. බා රසම රස බිස්කට් රේන්ජ් එකක් තියෙනවා කිස්ට් වල. එහෙම දාගත්තට පස්සේ බිල් එක ගෙවනානි. ඒ බිලේ තියෙනවා කෝඩ් එකක්, ප්‍රොමෝ කෝඩ් එකක්. ඒ ප්‍රොමෝ කෝඩ් එක ඔබ SMS කරන්න ඕනි 0773 181 181 කියන නම්බර් එකට. ඊට පස්සේ ඔබට සතිපතා දිනා ගන්න පුළුවන් ලැප්ටොප්ස්, ටැබ්ස්, smartphones. හරිද? ඉතින් රසවත් මාසයක් හරවත් වාසියක් අරගෙන ආවිලා තියෙනවා කාගීල්ස් ෆුඩ් සිටි එකත් එක්ක එකතු වෙලා කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව තෝරනවා. මේ වාසිය ඔයගලන්ට අගෝස්තු මාසේ 31 වෙනකල් තියෙනවා කියලා කියන්න ඕනි. ඉතින් ඒකෙන් ඒ කියන්නේ අගෝස්තු මාසෙම එක දවසක් නෙමෙයි ඔබ ෂොප් කරන්න යන්නේ, කිහිප වතාවක් වගේ යනවනේ. ඉතින් ඒ අතර තුරේ මේ වැඩෙත් අමතක කරන්න එපා. ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි වල මේ දාගවස්සල මෙගා ඩීල්ස් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලොකු ඩිස්කවුන්ට් ගන්න පුළුවන් අපේ රිවෝඩ් සමාජිකයන්ට. හරිද? එහෙනම් අපි දැන් මොකද කරන්නේ? දැන් පත්තරේ බලන්නත් ඕනි. සින්දුවක් අහලා පත්තරේ

මුළු බිස්නස් එකම මල් වගේ කරගෙන යන්න පුළුවන් LOLC ෆයිනන්ස් වෙතින් නෝගලොත් ෆැක්ටරින් සර්විස් එක දාගත්තොත් අපි කියන්නම් ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඊට අමතරව අපි මතක් කරන්න ඕනි කොකෝ ෆ්‍රයි ගැන. දැන් අපි දන්නවා හොඳම පොල් තෙල් එක තෝරගන්න. සේන මිල්ස් අපිට හඳුන්වලා දෙනවා කොකෝ.

0: අලුමිනියම් ප්‍රඩක්ට් වලින් ඔගොල්ලෝ ගෙවල් ලස්සන කරගන්න, එතකොට ඔය වැඩ ටික ඔක්කොම කරගන්න, වහලටද, බිත්තිවලටද, ගේට්ටුවටද අවශ්‍ය දේවල් දාගන්න ආසනම් ගන්න ඕනේ හොඳම ප්‍රඩක්ට් එක තමයි සුපර් මෙට් කියලා කියන්නේ. ඒ වගේම පැල්වත්ත බටර් ගැන දවසෙත් අපි කතා කරනවා. ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ කලම්බෝ ප්‍රොජෙක්ට් එක ගැන තමයි විශේෂ අවධානයක් අපි මේ දවස්වල යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් විස්තර කියන්න. බිග් බොනන්සා තාමත් ක්‍රියාත්මකයි. ඔගලන්ට දවස ගානේ මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්, සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක අද පොඩි වෙලාවක් හම්බුණොත් යන්න නාවල තියෙන ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට පොඩ්ඩක් යන්න. මොකද එහෙම කියන්නේ ඇලුමිනියම් සම්බන්ධව වැඩක් ඔබට ඉදිරියේදී කරන්න වුණොත්, දැන් ඉස්සරහ වැඩවලට ගොඩාක් වෙලාවට ඉදිකිරීම ක්ෂේත්‍රයේ වැඩවලට අපි ගොඩාක් දැන් ලී පාවිච්චි අඩු කරගෙන කරගෙන කරගෙන තමයි යන්නේ. ඉතින් එතකොට ඇලුමිනියම් තමයි ඒකට හරියනම සොලියුෂන් එක. හැබැයි බාල ඇලුමිනියම් එකක් ඔතනට දැම්මොතින් ඒක හොඳ සොලියුෂන් එකක් අරකද මේකද කියලා එහෙම සොලියුෂන් එකක් වෙන්නේ නැහැ. මොකද ඔබ ප්‍රශ්න ගොඩකට තමයි මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා හොඳම ඇලුමිනියම් එක ගන්න ඒ ගැන දැනගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් ඇලුමෙක්ස් එක හැදුවේ. එතනට ගිහිල්ලා පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න පොඩි වෙලාවක් තියෙනවනේ. NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් කතා කරන්න ඕනේ. ඔබට නිින්ද ඕනි නම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගිහිල්ලා ඔබටම ගැලපෙන වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක තෝරගන්න කියලා අපි මතක් කරනවා. බජාජ් පල්සර් N160 බයික් එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ඒ වගේම ඕනර් ෆෝන්ස් ගැන කතා කරන්න ඕනේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් හැම අතින්ම අංක එක බවට පත් වෙලා තියෙනවා. ඒ සුභාරංචියත් ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. තවම නාද බජාජ් වීගෝ වලින් ඕගලන්ට මේ දවස්වල ලොකු වාසියක් තියෙනවා. මේ අගෝස්තු මාසෙට ඒ වාසි කන්දරාව ගැනත් වැඩි විස්තර අපි කියන්න ඕනේ. මේකට අපි කියන්නේ ලක්ෂයේ සුපිරි වාසිය කියලා. ඉතින් බජාජ් වීගෝ ගැන අපි කතා කරමු. බජාජ් වීගෝ කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. එක චාර්ජයකින් කිලෝමීටර් 150කටත් වඩා වැඩි දුරක් දුවන්න පුළුවන්. හැම අතින්ම ලාභයි, හොඳ ආයෝජනයක් බජාජ් වීගෝ එකක් ගන්නවා කියන එක. මේ දවස්වල ගන්නකොට තව ලොකු වාසියකුත් තියෙනවා. ඒක ගැන අපි තව ඉස්සරහට කතා කරමු. ඊළඟට පික්මී ෆ්ලෑෂ් ගැන අද අපි මතක් කරනවා. ඔබේ ওই පොඩි පොඩි පොඩි පොඩි දේවල් එහෙට මෙහෙට එහෙට මෙහෙට යවන්න තියෙන හොඳම ක්‍රමය තමයි පික්මී ෆ්ලෑෂ් කියලා කියන්නේ. උදෙන්ම කාගිල්ස් ගැන මතක් කරා. ඒ වගේම හච් ගැන අපි කතා කරා. බයික් X55 SUV එකත් මේ අතරේ මතක් කරන්න ඕනේ. ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් වෙතින් තමයි ඔබට හඳුන්වලා දෙන්නේ බයික් X55 SUV. ලංකා ටයිල්ස් අලුත්ම නිෂ්පාදනයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. කූල් රූෆ් ටොප් ටයිල් එක, ඒ ගැන විස්තරත් කියන්න. ඒ වගේම කමර්ෂල් බැංක් එක ගැන කතා කරන්න ඕනේ. ඔය ඔක්කොම ටික කතා කරන්න කලින් අපි දැන් චුට්ටක් පත්තරේ බලන්න ඕනේ මොනවද රටේ තොටේ වෙලා තියෙන්නේ කියලා දැනගන්න.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: මේ හසානේ මේ නිසා.
6: ඔව් මේ නිසා.
0: Good morning.
6: හද හසා නැති නිසා මම පැමිණියා. ති good morning. අපි පත්තරේ පටන් ගන්න කලින් මේ කියන්න ඕනේ මතක් කිරීම කීපයක් තියෙනවානේ. දැන් ස්විස්ටෙක් ගයක් හදන කෙනෙක්ට මේ නම අමතක කරන්න හොඳම නෑ. මොකද ගෙවල් හදන අය ජෙනුවින්. හැබැයි ගෙවල් හදන වැඩේට එකතු වෙන කට්ටිය ජෙනුවින් නෑ. සමහර තැන්වලදී අපිට කඩවල් වලට ගියාමත් ওই ප්‍රශ්නෙටම මූණ පාන්න වෙනවා. අපි දැක්ක ගමන් ආසයන ගොඩාක් ලොකු ගානක් ගහලා තියලා ඒක නිකන් 75 ඕෆ් වගේ තියලා නිකන් දෙනවා වගේ ගානකට දෙන එක. හැබැයි ස්විස්ටෙක් එහෙම නැහැ. ලකුණු කළ මිලටම තමයි අලවි කරන්නේ. මොකද ගුණාත්මක දෙයක් දෙන්න පුළුවන් ගානක් තියෙනවනේ. දැන් සමහර වෙලාවට අපි ওই පාරේ ඇවිදගෙන යනකොට බඩුවක් ගන්න ගානට ඒක සුපිරි වෙනද සැලකින් ගන්න බෑ. දෙකම එකයි වෙන්න පුළුවන්. එකම වැඩේ වෙන්න පුළුවන්. හැබැයි ක්වලිටි එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවත් හදන්නේ પરම්පරා ගණනාවකට හින්දා ස්විස්ටෙක් නම සහිත බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්න. වඩාත් වටිනම දේ තමයි දැන් මේ අලවි ජාලය, එහෙම නැත්නම් අලවි නියෝජිත මහත්වරු ටිකත් හරිම ජෙනුවින්. මොකද සාමාන්‍යයෙන් කඩේකට බඩුවක් යම් ආයතනකින් ගිහින් දීලා ඒවයි සල්ලි එකතු කරගන්න ගියාම හරි ප්‍රශ්නනේ. හැබැයි ස්විස්ටෙක් බඩු විකුණන මේ අලවි නියෝජිත මහත්වරු එහෙම නෑ. ඒ අයත් නිසි කාලෙට හරියටම දවස් 30 ක්‍රෙඩිට් ලිමිට් එක ඉවර වෙච්ච ගමන්ම මේ මුදල් ආපහු සමාගමට දෙනවා. බලන්න මේ ජාලයත් ජෙනුවින්, මේ නිෂ්පාදනත් ජෙනුවින්. ඉතින් ඔබට හිතේ බයක් නැතුව ස්විස්ටෙක් මිලදී ගන්න පුළුවන්. ඉතින් රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන CDB රන් සහන ගැන මතක් කරන්න ඕනේ. ඔන්න ඉතින් රත්තරන් කියන්නේ හදිස්සියට අපේ තියෙන අසල්වැසියා, හිතවත යාළුවනේ, කාගෙන්වත් ඉල්ලන්න ඕනේ. ඔබට පුළුවන් රන් සහනය ලබා ගන්න. දැන් CDB එක රන් ගනුදෙනු කරන ඔබට ජල විදුලි දුරකථන බිල්පත් වලටත් රන් සහන ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ වැඩි දුර තොරතුරු දැනගන්න කතා කරන්න පුළුවන් 011 7383888. එහෙම නැත්නම් ළඟම තියෙන CDB ශාඛාවට එන්න. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. එහෙනම් අපි ලංකාදීප පත්තරෙන් වැඩ පටන් ගන්න ලෑස්ති. අවුරුදු 5ට විශේෂඥ දොස්තරලා 3091ක් රටින් ගිහින්. ඉතින් කොහොමද බේතක් හේතක් ගන්න මිනිස්සෙක් ස්පිරිතාලයකට ගිහිල්ලා ඉන්නේ නේද? තවත් 1491ක් වැටුප් රහිත නිවාඩු පිට මේ වසරෙත් ඔන්න 280ක් යන්න ඉල්ලලා තියෙනවා. ඉතින් පත්තරේ විස්තර මෙන්න මෙහෙමයි තියෙන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් 3791 දෙනෙක් 2020 සිට 2025 වර්ෂය දක්වා අවුරුදු 5කදී විදේශගත වී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වැඩි පිරිසක් ගිහිල්ලා තියෙන්නේ පශ්චාත් උපාධි සම්පූර්ණ කරලා ආපහු එනවා කියලා. හැබැයි ඉතින් රට ගිහම කාටද හිතෙන්නේ නැත්තේ ඉන්න කියලා නේද? ඔන්න ඔහොම ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙනවා ලංකාදීප පත්තරේ. ඔන්න අපිට අර සින්දු ආය කියන්න පුළුවන් චාන්ස් එක ඇවිල්ලා තියෙනවා. දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ. ඔන්න අද ඉස්කෝලේ නිවාඩුව පටන් ගන්නවා. පාසල් නිවාඩුව අද සිට සරසවි සිසුලියා පදිංචිය 14 වෙනිදා දක්වා දික් කරලා තියෙනවා. ඉතින් හරියට මාසික කාලයක් පාසල් නිවාඩු. ආය පහු මාසිකින් තමයි ඉස්කෝලේ පටන් ගන්න. ඉතින් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට ඔන්න හොඳ වැඩි ගෙදරටලා සෙල්ලම් කරන්න පුළුවන්. මැගසින් හිරගෙදර නොසන්සුන් තත්ත්වයක් වාර්තා වුණා ඊයේ රාත්‍රියේ. පොලිසිය සහ STF යොදවා එය මැඩ පවත්වන්න කටයුතු කරා. 6 පිටුවේ විස්තර තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලාගෙන ඉස්සරහටම යන්. ඒක කියන්න කලින් තියෙනවා තව සුබ ආරංචියක්. මේක හැබැයි සුබ වෙන්නේ අලවි නියෝජිත මහත්වරුන්ට වෙන්නත් පුළුවන්. ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ කියලා තියෙනවා. පවතින මිලටම තමයි ඒවා අලවි කරන්න කියලා සඳහන් කරලා තිනවා. 6 පිටුවේ මැගසින් හිරගෙදර විස්තර වෙන්න මෙහෙම තියෙනවා. බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ ඊවාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් ඊයේ රාත්‍රියේ එකවරම කලාකාරී ලෙස හැසිරීලා තියෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය මැඩ පවත්වන්න පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඉක්මනින් කටයුතු කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිනවා. දැන් අද උදේ වෙද්දි මැගසින් බන්ධනාගාරය තිබ්බ වගේම සංසුන්ව තියෙනවා. අපි යනවා දින මින පත්තරේට. පොල්තෙල් ආනයන සමාගම් 5කින් මිලියන 2891ක බදු පොල්ලක් අයකර ගැනීම සඳහා පියවර ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් 5ක පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හොමුස් අවහිරය ඉවත් කිරීමට ඉරාන ඕමාන සාකච්ඡා කියලා ඡායාරූපයක් සහිතව ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා. දිනමින පත්තරේ රට ගියපු දොස්තරලා ගැනත් දිනමින පත්තරේ සඳහන් කරලා තියෙනවා. අපි යනවා එතනින් අරුණ පුවත්පතට. කොළඹ මහනගර සභාව යටතේ තියෙන ඉඩම් 30ක් පවරා ගන්න ලෑස්ති වෙන කතාවක් තමයි ප්‍රධාන සිරස්තලයේ විදිහට අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මහනගර සභාවට වරිපරම් නොගෙවූ කොළඹ 7 ඉඩම් 30ක් පවරා ගන්න යයි. කොළඹ කොටුව දීපල 58ක්, වැල්ලවත්තේ දීපල 67ක් ඇතුළු කෝටි ගානක දීපල ඒ අතරට කොළඹ මහනගර සභාවේ අයත් කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉතා ඉහළ වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගණනාවක මේ විදිහේ වරිපණම් ප්‍රශ්න තියෙනවා. සත්ව පනත හේතුවෙන් පෙරහැරට අලි ගැනීමේ ගැටලුවක් මතුවලා තියෙනවා කියලා මල්වතුනා හිමියන් ප්‍රකාශ කරලා තියෙනවා. ආණ්ඩුව විසින් ගැසට් කර ඇති අලි ඇතුන් සුබසාධනය සඳහා වූ පනත හේතුවෙන් අලියතුන්ව පෙරහැරට සම්බන්ධ කර ගැනීම ගැටලුවක් මත වෙලා තියෙනවා කියලා මල්වතු මහනාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සඳහන් කරලා තිනවා. විශේෂයෙන්ම මේ දම්වැල් දාලා අලි පෙරහැරේ එක්කන් යන්න බැහැ කියලා මේ පනතේ ප්‍රතිපාදනවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ජනාධිපතිතුමා සහ රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඒ ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. අපි යනවා දිවයින පත්‍රයට. ඔන්න පොහොට්ටුවේ ලේකම් ලෙඩක් දාගෙන තියෙනවා. පොහොට්ටුවේ ලේකම් සාගර පොලිස්පතිද තර්ජනය කළා යැයි චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු කරන්න කඩුවෙල අධිකරණයෙන් අධිකරණ නියෝගයකුත් ලබාගෙන තියෙනවා. නිකන් අහක යන ලෙඩනේ දාගෙන තියෙන්නේ නේද? කොහොම වුණත් කාට වුණත් තර්ජනය කරන්න බෑ. ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රවෘත්තිය වාර්තා කරපු මාධ්‍ය නාලිකාවටත් සංස්කරණය නොකළ දර්ශන ඉදිරිපත් කර යුතු බවට අධිකරණ නියෝගයක් ලබා දීලා තියෙනවා. කොහොම වුණත් පොලිස්පති වරයාට ඍජුව හෝ වක්‍රව මරණ තර්ජන එල්ල කිරීම වගේ දෙයක් තමයි මෙහිදී සිද්ධ වෙලා තියෙන්නේ. මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ කඩුවෙල උසාවියට මේ සිද්ධිය වාර්තා කරලා තිනවා. විමර්ශනයට අවසර මාධ්‍ය ආයතන වලින් සංස්කරණය නොකළ දර්ශන තියලා තිනවා. ශ්‍රී ලංකා පොදුනෙන් පෙරුණේ මහලේකම් මන්ත්‍රී සාගර කාර්යවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මේ අර්බුදකාරී තත්ත්වය මතුවෙලා තියෙන්නේ. ඉන්දියන් සාගරයවට රටවලට එල්නිනෝ සැරවේල් කියලා සඳහන් කරලා තියෙනවා. දිවයින නියඟය ගංවතුර ලැව්ගිනි අවදානම් ඉහළට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මාසිකව දේශගුණ වාර්තාවක් නිකුත් කරනවා. ඉතින් දැනට පවතින එල්නිනෝ තත්ත්වය නිසා ඉන්දියානු සාගරය අවට කලාපයේ රටවල් වලට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසනයන්ට ලක්වීමේ අවධානමක් පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පළාත් ඡන්දය කඩිනම් කරන්න මේක කියන්නේ කවුද? ඉන්දිය විදේශ ලේකම් ජනපති ඇතුළු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණේ අපි දන්නවා නිකන් බාලගිරි දෝෂය වගේ අද තියෙනවා කියනවා, හෙට තියෙනවා කියනවා, තියන්නේ නැහැ දැන් අවුරුදු ගාණක් තිස්සේ හැදෙනවා වැඩි. ඉන්දිය විදේශ ලේකම් විකුම් මිශ්‍රි මහතා ජනාධිපතිතුමාව මුණ ගැහිලා තියෙනවා. පහුගිය දවසක ඔහු එක් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අවස්ථාවේදී ඔහු අහලා තියෙනවා මොකද මේ ඡන්දෙ තියන්නේ නැත්තේ? පෙරේදා මෙරටට පැමිණියා එතුමා පස්වෙනිදා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි මේ පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන. විශේෂයෙන්ම මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරා ලීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙසද එතුමා දේශපාලන නායකත්වයෙන් ඉල්ලලා තිනවා. ඉතින් 2024 දෙසැම්බර් මාසයේ ඒකාබද්ධ ප්‍රකාශයක් යටතේ ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති සහතිකය පිළිගෙන ඇති විදේශීය ලේකම්වරයා ඉන්දියාවේ මේක ඉක්මනට තියන්න කියලා සඳහන් කරලා ගිහිල්ලා තියෙනවා. ඔන්න ඔහොම තමයි පත්තරවල විස්තර ටික තියෙන්නේ. තව දෙයක්නේ, අපි ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ඔන්න අංක එකට ඇවිල්ලා තියෙනවානේ අපේ රටේ. අපි දන්නවා රුමේෂ් තරංගට පහුගිය දවසක පොදුරාජ්‍ය මණ්ඩලය හෙළවිසි කිරීමේ තරඟේ රන් පදක්කම හමු වුණා. ඉතින් ඔහු ලෝක ශූරයා පරාජයට පත් කළා. ඔන්න අංක එකේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඒක ලංකාව වගේ රටකට බොහොම වටින දෙයක්. ඇත්තම කතන්දරේ ආසියාවේ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ජපානයේ මැරතන් ශූරයා ඔහු ඉන්නවා. අනිත් කෙනා තමයි අපේ පුංචි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග. ඉතින් පෙරේදා තමයි මේ ලයිස්තුව ලෝකෙට නිකුත් කරේ. ඉතින් ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මලල ක්‍රීඩාව තුළ ඕනෑම තරංග ඉසව්වක ජාත්‍යන්තර වර්ගීකරණය කර පළමුවෙනි අවස්ථාවට පත්විච්චදී ඉතින් මේක හරි වටිනවා අපිට. එහෙමනම් ඉතින් අපි යන්න ලෑස්ති වෙන්නේ. එහෙම යන්න බෑනේ, තවත් කෙනෙක් ඉන්නවනේ මතක් කරන්න. විශ්වාසය කියන්නේ හරිම පුදුම දෙයක්නේ. අපි ඕනම දෙයක් වෙයි කියන එක ගැන පොඩි බයක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඉන්ෂුරන්ස් එකක් දාන්නේ. ලස්සන වාහනයක් පදිනකොට, ගයක් හැදුවාම, ව්‍යාපාරයක් කරද්දී අපි දන්නවා ඒක ගොඩනගා ගන්න වෙච්ච මහන්සිය. ඒ නිසා ඒක නැති වෙයි කියන බය ඕනම කෙනෙක්ට තියෙනවා. ඉතින් බය වෙවි ඉන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා ලයිෆ්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අවුරුදු 64ක විශ්වාසයක් එක්ක තමයි ඔබ වෙත එන්නේ. ඉතින් රුපියල් බිලියන 247ක් විශාලතම ජීවිත රක්ෂණ අරමුදල තියෙන්නේ ශ්‍රී ලංකන් ලයිෆ්, ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස්. තින්න ආයයි හිත හිත ඉන්න දෙයක් නැහැ. විශ්වාසය කියන්නේ වටිනාම දෙයක්නේ. ඉතින් ඒක ආරක්ෂා කරගන්න අදම ඔබත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔප්පු හිමියෙක් වෙන්න.
0: හරි, එහෙනම් සුබ දවසක්.
6: සුබ දවසක්.
7: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
8: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: 98.2 98.4 සියත

0: ඇතා ටොප් ස්ටෝරි.
1: රන් බාණ්ඩ කොල්ලයකට සම්බන්ධ හතර දෙනෙක් අත්අඩංගුවට. ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකින් රුපියල් 1,40,00,000 වටිනා රන් බාණ්ඩ කොල්ල කැමී සිද්ධියකට සම්බන්ධ කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේදී. අනෙක් කාන්තාව සහ පිරිමි පුද්ගලයා සොරකමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත හැටන් පතන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබී සොරාගත් රන් කරාබු යුගල 8ක්, රන් පෙන්ඩන් 4ක්, රන් මාල 10ක් ඇතුළු සරණාභරණ තොගයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. මෙක්සිකෝවේ අධිකරණයක් විසින් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක් නියම කර තිබෙනවා. දඩිය නියම කර ඇත්තේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය භාවිතය තුළින් දරුවන්ට සිදුවන අනතුරු පදනම් කරගනිමින්. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙක්සිකෝ විනිසුරු බ්‍රයන් බීට් ෂයිඩ් සඳහන් කළේ සමාජ මාධ්‍ය මේ වන විට වායු දූෂණයට සමාන මහජන පීඩාවක් බවට පත්ව ඇති බවයි. අදාළ සමාජ මාධ්‍ය ළමුන්ට මානසික හානියක් සිදු කර ඇති බවට විනිසුරුවරයා ප්‍රකාශ කළා. නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් මෙටා සමාගම සඳහන් කළේ තීන්දුව පිළි නොගන්නා අතර ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 Siyata Divine Abura

රයිට් නසුරුදීන් ගැන අහලා තියෙනවා නේද? නසුරුදීන් කියලා කියන්නේ මේ මැද පෙරදිග ඒ වගේම තුර්කිය මධ්‍යම ආසියාවේ ජනප්‍රිය ජනප්‍රවාද චරිතයක් තමයි නසුරුදීන්. යාගේ සම්පූර්ණ නම මුල්ලා නසුරුදීන්. හරිද? ඉතින් අපි නම් චූටි කාලේ මෙයාගේ කතා ගොඩක් ඇහුවා. දැන් ළමයිට අහන්න අවස්ථාවක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් පොඩි පොඩි කතා තිනවා යාගේ හරි ලස්සන. අම්මා තාත්තා කොහෙදි හරි හම්බුනොත් ඒ වගේ කතාවක් ඇහුනොත් දැන් මම මේ කියන කතාව ඇහුනොත් ඒගොල්ලන්ට ඒක ෂෙයා කරගන්න. මොකද ඒක හරි ලස්සනයි. මොකද හැමතිස්සෙම නසුරුදීන්ගේ කතාව විහිළුවක් වගේ පටන් ගත්තත් අවසානයේ ගැඹුරු පාඩමක් කියලා දීලා තමයි ඉවර වෙන්නේ. නසුරුදීනත් මම වගේ නේ. ආ මගේ ගැඹුරු පාඩමක් නෑ. විහිළුවෙන් තමයි යන්නේ. හරි. ඔන්න දවසක් දුප්පත් මිනිස්සෙක් කෑම කඩයක් ඉස්සරහට වෙලා හරිම වියලි මං හිතන්නේ කුණු බක්කියකින් වගේ හොයාගත්ත වියලි පාන් කෑල්ලක් කකා ඉන්නවලු අර කඩේ ඉස්සරහට වෙලා. ඒ කඩේ ඇතුලේ උණු උණුවට මස් සුප් එකක් හැදෙනවලු. ඒ සුවඳ ඒ ටවුන් එක පුරාම පැතිරිලා යනවලු. එකපාරටම මේ කඩේ අයිතිකාරයා එළියට ඇවිල්ලා යාලේ කඩේ අයිතිකාරයා දැන් මේ අර පාන් කෑල කකා ඉන්න මනුස්සයා පැත්තට අත දික්කල ගෑවලු. ඊට පස්සේ මේ කඩේ අයිතිකාරයා කියනවලු මගේ මස් සුප් එකේ සුවඳ පාවිච්චි කරලා පාන් කෑවා නේද? ඒකට ගෙවන්න ඕනි. හා එක්ස්කියුස් මී මේ කඩේ මිනිස්සයා අර අහිංසක දුප්පත් මිනිස්සයාට කියනවා ඔයා පාන් කනකොට මගේ කඩේ මේ මස් සුප් එක හැදෙනවා ඒ සුවඳ පාවිච්චි කළා තමයි ඔයා පාන් කෑවේ ඒකට ගෙවන්න ඕනි කියලා. කොච්චර මේ කඩේ අයිතිකාරයාට මේ අසරණ මිනිස්සයා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් නෑ නෑ එහෙම කොහොමද මේ සුවඳකට කන්නේ කොහොමද කියලා කිව්වත් මේ කඩේ අයිතිකාරයා කිසිම දෙයක් අහන්න ලෑස්ති නෑ. ඊට පස්සේ මේ දුප්පත් මිනිස්සයා ගියා මේ කඩේ මිනිස්සයාත් එක්ක නසුරුදීන් ගාවට. නසුරුදීන් දෙපැත්තෙම කතාව ඇහුවා. අහලිවරලා හං හං හං ආ ඒ රජුරෝනි. නසුරුදීන් හං හං කියන්නේ. නසුරුදීන් කිව්වා අර දුප්පත් මිනිස්සයාට ඔයාගේ ওই සාක්කුවේ තියෙන සල්ලි ටික එළියට ගන්න කියලා. දැන් අර කඩ හිමියට hina යනවා සල්ලි ගන්න කිව්වේ දෙන්න තමයි කියලා ඉතින් එයා හිතාගෙන ඉන්නවා. ඊපස්සේ දැන් දුප්පත් මිනිස්සයාට හරි වේදනයි මෙච්චර මේ අසාධාරණයක් වෙලා මේ නසුරුදීන් අනේ මන් දන්න නසුරුදීන් මොනවා කරනවද කියලා. ඉතින් සල්ලි ටික ඉතින් එළියට ගත්තා. එළියට අරගෙන නසුරුදීන් කියනවා දැන් ওই සල්ලි ටික පොඩ්ඩක් සද්දෙන්න හොලවන්න සලන් සලන් සිලින් සිලින් ගාල හොලවන්න. අර දුප්පත් මිනිස්සයාත් සලන් සලන් සලන් සලන් ගාල අර සල්ලි ටික හෙලෙව්වා. ඊට පස්සේ නසුරුදීන් කිව්වා හරි කඩ හිමියා දැන් මේක ගෙවලා ඉවරයි දැන් හරි කියලා. කඩ හිමියා අනේ එහෙම කොහොමද එහෙම වෙන්නේ ඕම් මේ මොකද්ද මාව විහිළුවකට ගත්තද කියලා කිව්වම නසුරුදීන් පොඩි හිනාවක් දාලා කිව්වා ඔයා විකුණුවේ සුප් එකේ සුවඳ එයා ගෙව්වේ සල්ලි වලින් සද්දේ. හරියට කියුණාද මට? ඔයා විකුණුවේ සුප් එකේ සුවඳ එයා ගෙව්වේ සල්ලි වල සද්දේ කියලා නසුරුදීන් කිව්වා. එතකොට හරිනේ බැලන්ස් නේ. සුප් එකේ සුවඳ සල්ලි වල සද්දේ. ඉතින් ඒ වගේ මේ මිනිස්සු ඕන තරම් අපිට හම්බ වෙනවා නේ. කොච්චර කිව්වත් පැහැදිලි කරන්න බැරි තව මිනිස්සෙක්ගේ මතයකට චුට්ටක්වත් කන් දෙන්නේ නැති. එහෙම මිනිස්සු ඉතින් ඉන්නවා. ඒ එයා අද නැහැ. හරි හරි හරි හරි හරි හරි හරි හරි. දැන් මෙහෙමයි සමහරක් වෙලාවට වැරදි මත අපේ හිතේ තැම්පත් වුණොත් මිත්‍යා විශ්වාස අපේ හිතේ තැම්පත් වුණොත් මට හිතෙනවා හොඳ දේවල් වලටත් වඩා හරිම ඉක්මනින් ඒවා ප්‍රසිද්ධ වෙනවා ඒවා අපේ හිතවල තැම්පත් වෙනවා. ඒ කියන්නේ හොඳ යන වේගයට වඩා වැරදි දෙයක් යන වේගය හරිම ෆාස්ට්. ඒක ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහෙනි. ඉතින් ඔය පොල් තෙල් ගැනත් අපිට හරි වැරදි මත ටිකක් තියෙනවා අපේ මේ රට ඇතුළේ. අම්මෝ මගේ අත මයික් එකේ යනවා. ඔව්ච් ඔව්ච් ඔව්ච් පොෂිදීනේ පැනේ. අපේ රට ඇතුලේ මේ වැරදි මත ටිකක් මේ පැතිරිලා තිනවා. දැන් ඉතින් මේව චුට්ට නිරාකරණය කරගෙන අපි එනවා. පළවෙනිම දේ තමයි අපි පොල් තෙල් ගනිද්දි අපි හිතන දෙයක් තමයි ගෙවල් වල හින්දන පොල් තෙල් ඒ මරුනේ මේ ගෙදර හින්දපුවා පුතේ මේවා මේ ගෙදර බලන්න කෝකේ සුවඳ නහය කඩාගෙන යන සුවඳක් එනවා නේද බලන්න පාට මේ හොඳ බොර පාටට තියෙනවා නේ බලන්න පුතේ අනිතක මේ යට බලන්න මේම මණ්ඩි තැම්පත් වෙලා සුවඳ බලන්න හොඳ මුඩු සුවඳ අපි හිතනවා ඒ තමයි හොඳ. ඒ කියන්නේ අර හොඳ අපි ඉගෙනගෙන තියෙනවනේ අර අපි ඊයේත් කතා කරේ. දැන් මොකක් හරි පළතුරක් හොඳ වෙනකොට ඉක්මනට නරක් වෙනවා වගේ ඒ වගේ අදහස් තියෙනවා. ඉතින් පොල් තෙල් අච්චර අමාරුවෙන් හින්දලා ඉක්මනට නරක් වෙනවනම් ඒක ඇති ප්‍රයෝජනේ මොකද්ද නේද? පළතුරක් වගේ නෙමෙයිනේ. ඉතින් ඒ නිසා පොල් තෙල් ගනිද්දි
පිරිසිදු කරලා තියෙන පොල්තෙල් ගන්න එක ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්නම ඕනේ. ගොඩක් වෙලාවට ওই ගෙවල් වල හදන කඩවල් වල බූලි වල තියෙන පොල්තෙල් ගත්තොත් ওই ලොකු බැරල් වල දාලා විකුණන ෂොපින් බෑග් එකේ විකුණන පොල්තෙල් තියෙන ඒවා ගත්තොත් ඒක හරි විදියට පිරිසිදු කරලා නැහැ. ඉතින් අනවශ්‍ය ලෙඩ රෝග ශරීරයට ඇතුල් වෙන එක ඉතින් ඒ වගේ පොල්තෙල් જાතියක් නෝබ පාවිච්චි කරන එක ඉතින් මං සක්‍රයටවත් නවත්තන්න බෑ ඉතින් නේද? ඉතින් දැන දැන් මේක ගැන පොඩි හරි ඩීටේල් එකක් දන්නවනි දැන වැරදි දේ කරන්න යන්න එපා. මොකද ආහාරත් එක්ක සෙල්ලම් කරන්න බෑ. කෑම જાති එක්ක කෑම හදන මාධ්‍යයන් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ. හරි? ඉතින් පොල්තෙල් කියලා කියන්නේ කෑමක් නෙමෙයි කෑම හදන මාධ්‍යයක්. හැබැයි ඒකෙන් බදලා කරලා ගත්තම ඒ ටිකත් අපේ ඇඟ ඇතුළට යනවා. ඉතින් සාමාන්‍යයෙන් කෑම හදද්දි කෑම එකක තියෙන ඕනි කෑම එකේ රසනේ. දැන් හිතන්න මාළු කෑල්ලක් බදලා ගන්නවා. මාළු කෑල්ලෙන් පොල්තෙල් රහ එනවා නම් ඒක මං හිතන්නේ ඒක හරි සූපවේදී ක්‍රමයක් නෙමෙයි. ඒක හරියට වැඩේ වෙලා නැහැ. මාළු කෑල්ල එන්න ඕනි මාළු කෑල්ල රහ. ඉතින් එහෙම කෑම එකක් හදා ගන්න ඕන නම් හොඳම පොල්තෙල් එක ගන්න. දැන් අපි කට කැඩෙනකම් කියලා තියෙනවා සේන මිල්ස් තමයි ඉතින් පොල්තෙල් සම්බන්ධයෙන් නිකන් රජෙක් වගේ කෙනෙක්ව අපි නම් කරන්න කිව්වොත් අපිට නම් කරන්න එන ෆැක්ටරි එක බ්‍රෑන්ඩ් එක තමයි සේන මිල්ස් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ මුළු ලෝකෙටම පොල්තෙල් දෙනවා. ඉතින් ඒගොල්ලෝ එක අවස්ථාවකදී හිතුවා ඉතින් අපි ලෝකෙටම පොල්තෙල් දෙනවා අපේ රටේ මිනිස්සු බලන්නකො මේ බැරල් වලින් ගිහිල්ලා ගෙවල් වලින් හින්දන එහෙම පොල්තෙල් නිගන්නේ. පුළුවන් තරම් අර පිරිසිදු කරපු පොල්තෙල් ගන්න කියලා කොච්චර කිව්වත් මිනිස්සුන්ට නෑ නේ නොලෙජ් එක හරියට ඇවිල්ලා කියලා මේගොල්ලෝ මූලිකත්වය අරගෙන කොකෝ ෆ්‍රයි මාකට් එකට හඳුන්වලා දෙනවා. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ RBD කරලා තියෙන පොල්තෙල්. ඒ කියන්නේ පිරිසිදු කරලා තියෙන පොල්තෙල්. ඒ පිරිසිදු කරන්නේත් හරිම ක්‍රමයට ෆිසිකලි. කෙමිකලි පිරිසිදු කරන එක ගැන අපි කතා කරන්නේ නැහැ. RBD කරන එක කෙමිකලි කරන එක ගැන අපි කතා කරන්නේ නැහැ. ඒක අදාළ නැහැ මේ කතාවට. අපි කතා කරන්නේ ෆිසිකලි. යන්ත්‍රානුසාරයෙන් RBD කරන එක ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම කළාට පස්සේ ඔබට පොල්තෙල් වල විශේෂ සුවඳක් නැහැ, පොල්තෙල් වල විශේෂ පාටක් නැහැ. ඒක ඇර යට මණ්ඩි තැම්පත් වෙන්නේ නැහැ. බැලු බැල්මටම කොකෝ ෆ්‍රයි පොල්තෙල් එකක් අරන් බලන්නකෝ. බැලු බැල්මටම තේරෙනවා මේක නම් ක්වලිටි ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් ගෙදර ගිනිල පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න, එක සැරයක් පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ අපිට මේ ගැන කතා කරන්නම ඕනේ නැහැ. මොකද ඔබ ඊට පස්සේ ගන්නේ කොකෝ ෆ්‍රයි තමයි. මොකද මමත් මේ කියන නිසා අපිට මැසේජ් එක ආපු නිසා එක දවසක් පාවිච්චි කරලා බැලුවා. දැන් අපේ අම්මා හැම වෙනදාට අම්මෝ බූලි පෙරලගෙන පොල්තෙල් ගන්න. හැබැයි දැන් එයා ගන්නෙත් කොකෝ ෆ්‍රයි. රයිට්, හොඳ දෙයක් දැක්කොත් කූඹි වගේ අපි මේ මැසේජ් එක පාස් කරගමු. අපි දන්න අයට කියමු මේ මැසේජ් එක ඔබට ඇහුනොත් දන්න කියන අයට කියන්න. මොකද පොල්තෙල් එක්ක අපි දැන් හොඳටම ඇති සෙල්ලම් කරා. හරිද? සෙල්ලම්. දැන් ඒක ඇති. ඒක නවත්තන්න ඕනි. ඔන X5D ෆෝන් රේන්ජ් එක ගැන කතා කරන්න දෙන්න මටත් අවසර. හොඳ ෆෝන් එකක් හොයනවා නම් ඒක පොඩ්ඩක් බජට් එක ගැන හිතලා ගන්න ෆෝන් එකක් නම් අපි දෙනවා හොඳ ඔප්ෂන් එකක්. ඔන එක ඔන කියලා කියන්නේ ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක්. ඒක ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. මම දැක්ක මේ අපි සමනුගේ ෆේස්බුක් එකේ දානවනේ මොන හරි දෙයක් හොයා ගන්න ඕන නම් පොඩි නේ නිකන් උදව් අවශ්‍යයි නම් පොඩි හෙල්ප් සීන් එකක් දානවනේ. ඒකක දාලා තිබ්බා. ඒක මම දැක්ක මේ ස්ටේටස් මොන හරි දාලා තිබ්බා කෙනෙක්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆෝන්ස් මොන හරි තියෙනවා නම් කියන්න කියලා ගොඩක් අය ඕනර් ෆෝන්ස් ගැන දාලා තිබ්බා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරලා තිබ්බා. මට ඉතින් සතුටක් ආවා. අපි ඕනර් ගැන කතා කරනවානේ. අපි හොඳ දේ ගැන තමයි ඔබට කියලා දීලා තියෙන්නේ. දැන් අපි බලමු අපිට අතේ තියෙන රුපියල් 60,000යි කියලා හිතන්නකෝ. හොඳ ෆෝන් එකකට යන්නත් ඕනේ, ලස්සන වෙන්නත් ඕනේ, හොඳට ෆීචර්ස් තියෙන්න ඕනේ, හොඳ රෑම් එකක්, හොඳ ස්ටෝරේජ් එකක්, හොඳ බැටරි එකක්, හොඳ කැමරා එකක්, හොඳ ඩිස්ප්ලේ එකක් ඕනේ. එහෙම ෆෝන් එකක් හොයනවා නම් අපි හොඳ ඔප්ෂන් එකක් ඔබට දෙනවා. ඔනර් X5D එක රුපියල් 58,999යි. හිතන්න 60,000ත් අතේ නැහැ. තියෙන්නේ රුපියල් 5,000ක් විතරයි කියලා. ඒත් ඔබට ඒ ෆෝන් එක ගන්න පුළුවන්. ඔබ ගන්නේ සිඟ එකෙන් නම් ඔබ ටික ටික තමයි ගෙවාගෙන යන්නේ. මාසෙකට 5,000 ගානේ ගෙවාගෙන ගිහිල්ලා ෆෝන් එක ඉතින් කොහොමත් මුලින් සල්ලි ගෙවනකොට ෆෝන් එක ඔබට දෙනවා. පාවිච්චි කරන ගමන් 5,000 ගානේ ගෙවාගෙන යන්න තියෙන්නේ. ඊටත් වඩා චුට්ටක් උඩ තියෙන ෆෝන් එකක් බලනවා නම් ඔබට යන්න පුළුවන් ඔනර් X5D Plus එකට. ඒක රුපියල් 64,999යි. ඒක රුපියල් 5,500ක් මාසෙකට ගෙවලා ගෙදර අරගෙන යන්න පුළුවන් සිංග එකෙන්. ඉතින් සිංග එකට ගිය වෙලාවේ පොඩ්ඩක් බලන්න ඔනර් ෆෝන්ස් ගැන. අද අපි මතක් කරේ ඔනර් X5D එක ගැන. ඒත් එක්කම ලංකා ටයිල්ස් ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. දැන් මේ දවස්වල නම් ලොකු තද රස්නයක් ටිකක් නෑනේ. ටිකක් නිකන් එච්චරම තද රස්නයක් නෑ. හැබැයි අපි මේ ඇවිල්ලා සමකයට ආසන්නෙන් ජීවත් වෙන මිනිස්සු නියම්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේ රස්නේ කියන දේ ගැන අපිට අමුතුවෙන් පාඩම්
තියන්න බංකු අරගෙන ඇවිල්ලා ඉගෙන ගන්න. එහෙම අපිට ඕනේ නැහැ රස්න ගැන. අපි රස්න ගැන පොඩි කාලේ ඉඳන් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි, දැන් ඉස්සරට වඩා රස්නේ වැඩි අමාරුයි. ඒ කියන්නේ එළියට බැස්සොත් දට්ටික විතරයි සුදු පාටට තියෙන්නේ. ආ ඉතින් කරෝල වෙලා තමයි ගෙදර එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ওই රූෆ් ටොප් එකක් ගෙදර ලස්සනට හදාගත්තට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර කෙලින්ම රූෆ් ටොප් එක උඩට රස්නේ වැටෙන නිසා ඒ රස්නේ කෙලින්ම ඇතුළට එනවා ගේ ඇතුළට. ඊට පස්සේ හවස් වෙනකන් අවුව පායලා අවුව සැර අඩු වෙලා ගියත් රෑ වෙනකම් අර රස්නේ ගතිය ගේ ඇතුළේ තියෙනවා. ඉතින් AC එක දාන්න ඕනේ 100 ගානට ආයි ගෙදර කූල් කරගන්න. AC වලටත් ලොකු වියදමක් යනවා. පැය 24ම ෆෑන් දාලා තියෙන්න ඕනේ. ඉතින් අපිට කොහෙන්ද ඉතින් එච්චර සල්ලි නේද? අපි ඉතින් අපි දියුණු වෙමින් පවතින රටක ඉන්න මිනිස්සුනි. සාමාන්‍ය අසරණ දුප්පත් ජනතාව තමයි මේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට ඔය කරන්ට් බිල ලොකු කරගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් තරම් කරන්ට් බිල පොඩි කරගන්න ඕනේ. ඒකට පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන කූල් රූෆ් ටොප් ටයිල් එක. දැන් රූෆ් ටොප් එක රත් වෙන්නේ ඔබ දාලා තියෙන මොකක් හරි දාලා තියෙන එක සිමෙන්ති දාලා හරි නැත්නම් ටයිල් එකක් හරි මොකක් හරි දාලා තියෙන එක හොඳට තාපය උරා ගන්නවා. ඒක දෙනවා ගේ ඇතුළට. ඕකනි වෙන්නේ. දැන් මේ කූල් රූෆ් ටොප් ටයිල් එකට පුළුවන්කම තියෙනවා ඒ එන රස්නේ කෙලින්ම හරවලා යවන්න. ටයිල් එක රත් වෙන්නේ නැහැ. ටයිල් එක ඒක අවශෝෂණය කරගන්නේ නැහැ. ඒක කෙලින්ම පරාවර්තනය කරලා දානවා. ඉතින් ඔය අවුව තතට තියෙන වෙලාවකට වුණත් දවල් එකට දෙකට වුණත් මේ ටයිල් එක උඩ රූෆ් ටොප් එක ඇවිදගෙන යන්න පුළුවන්. ආයි කිසි ගැටලුවක් නැහැ. මොකද රස්නේ උරන්නේ නැති නිසා. ඉතින් මේ ටයිල් එක දාගත්තා කියලා කියන්නේ ගේ ඇතුළට රස්නේ ගහන්නෙත් නැහැ. ප්‍රශ්නෙට විසඳුමක් හම්බුණා. ඉතින් ලංකා ටයිල්ස් ෂෝරූම්ස් වලට යන්න ඔබට කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන තව වැඩි විස්තර බලලා කරලා දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් කියලා කියන්නේ හැමදාම අපිට හොඳම ප්‍රොඩක්ට්ස්, අලුත්ම ඒවා, ට්‍රෙන්ඩ්ස් හඳුන්වලා දෙන. විශේෂයෙන්ම ටයිල් ගැන ඉතින් අපි දැනගත්තේ ලංකා ටයිල්ස් වලින් ඉන්නේ. ඉතින් ඒගොල්ල තමයි අපිට ට්‍රෙන්ඩ්ස් හඳුන්වලා දෙන්නේ. ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි කූල් රූෆ් ටොප් ටයිල්.

0: අද ගැස්මට සියත
1: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
2: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011-887-666.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: නමස්තේ.
9: නමස්තේ.
8: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall එකේ තියෙයි. Havelock City Mall, my happy place.
10: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667-222 අමතන්න.
11: හද ගැස්මට සියත.
12: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගංවතුරට සුරසුරුන්ට දැන් මම බය නෑ.
13: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
12: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
14: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: ඒක හරිම අපූරු ලෝකයක්.
16: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
18: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
19: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
18: එයාගේ නම සීතා.
19: සීතා!
18: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
17: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011-5885-400 LOLC රන් සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
21: ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්.
17: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Martina Rhino Premier Roofing Sheet Petri Stresandha Dhatunai Anuhaya Amatan
23: Kuhutenvat Kuvaninvat Kutukeen Epa Kohumakinavat Allanava Vikunana Lolvun Samatadanun Teemai
17: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අපි මෙහෙම ඉන්න එකත් හොඳයි කියලා මට හිතුණා. එක මේ පොඩි වීඩියෝ එකක් දැක්කා. ඒකේ තියෙන ටික ඇහුවම අනේ දෙයියනේ අපි මෙහෙම ඉන්න එක හොඳයි කියලා මට හිතුණා. අනිවාර්යෙන් ඔබටත් හිතේවි කියලා බලන්න. නිදා ගන්නකොට නිදා ගන්න එක ගැන හිතන්න. කනකොට කන එක ගැන හිතන්න. කතා කරනකොට කතා කරන එක ගැන හිතන්න. වැඩ කරනකොට වැඩේ කරන වැඩ කරන එක ගැන හිතන්න. අපි කරන්නේ කොහොමද? අපි කන එක ගැන හිතන ගමන් අපි වැඩ කරනවා. දැන් මේ වැඩ කරන වෙලාව මොනවද බුරියානි කවපද අද මොනවද මක්කද කරන්නේ අද පැස්තා කනවද එහෙම නැත්නම් අද එළියෙන් කනවද ගෙදර උයලා කනවද ඔන්න වැඩ. දැන් මගේ ඔළුවෙත් රෝස් චිකන් කට්ලට් පැටිස් මගේ ඔළුවෙත් වැඩ කරන්නේ නෑ. වැඩ කරනකොට වැඩේ ගැන හිතලා වැඩේ කරන්න ඕනේ. අපි ඊට පස්සේ කනකොට නිදා ගන්න එක ගැන හිතනවා. ඕ හොඳ නිින්දක් දාන්න ඕනේ. ගෑවට පස්සේ බලත් හොඳ හොඳට ආයිතින් පිරි නිින්දක් දාන්න. මේ කෑම එක ඒක රස විඳින්නේ අපි නිදා ගන්න එක ගැන හිතනවා. නිදා ගන්නකොට වැඩ ගැන හිතනවා. නිදි කකුල් දෙකත් වනවනේ. මොකද්ද

0: ඔෆිස් එකේ අරවින්ද මට වඩා මේ හොඳට වැඩ කරගෙන යනවා නේ. මොකද්ද කරන්නේ මිනිහට? මොකද්ද මම ඊට වඩා මුදුන වෙන්න මම මොකද්ද කරන්නේ? Come on, අපි මේ මොහොතේ අපි මෙතන හිටියට දැන් මම මෙතන හිටියට මම මෙතන නෑ ඇත්තටම බැලුවොත්. ඒකත් මාරයි නේ. අපිට 100% අවධානය දීලා අපේ වැඩ ටික හරියටම කරන්න පුළුවන් නම් මම දන්නවා මේක කියන තරම් ලේසි නෑ. අපේ හිත ඉතින් හැමතැනම දුවනවා ඉතින් නේ. බුදුබණෙත් අපිට කියලා දෙනවානේ. ඒකට අපි පොඩ්ඩක් හරි ට්‍රයි කරොත් හොඳයි කියලා මට හිතුණා. මේ වීඩියෝ එක බැලුවම ඇත්තටම අපි කරන වැඩේ ඒක සිහින් නෙමෙයි කරන්නේ. අපි ඇත්තටම අපි සිහින් කරනවා නම් අපි මෙතන නෙමෙයි ඉන්නේ. අපි මෙතන නෙමෙයි අපි එහෙනම් මාර තැනක ඉන්නේ කියලා මට ඒ වීඩියෝ එක බලනකොට හිතුණා. ඔබටත් හිතුණා නම් එහෙමයි. හිතුන් නැත්තම් එහෙමයි. හරිද? දැන් අපි නිදා ගන්න එක ගැන කතා කරානේ. ඇයි අපිට මේ නිදා ගන්නකොට කෙලින්ම නිදා ගන්න ගියා නිඳ ගියා කියන සීන් එක නැත්තේ? සමහර මිනිස්සු හරිම වාසනාවන්තයි කියලා අපිට හිතනවානේ. මේ වැටිච්ච තැන නිදි, ඔෆිස් වල නිදි, බස් එකේ නිදි, ඩ්‍රයිව් කරනකොට නිදි, පාර්ලිමේන්තුවේ නිදි. අපි එහෙම චරිත දැකලා තියෙනවනේ. මාර වාසනාවන්තයි කියලා වෙලාවකට හිතනවා. මොකද අපි නිදා ගන්න ගියත් හොඳට ඉතින් ඇඳ අස් කරලා ලස්සනට පිළිවෙලකට හරි ලස්සන මියුසික් එකක් දාලා නිකන් වතුර වැටෙන නිකන් නේ ගලාගෙන යන මියුසික් එකක් දාන ටිකකින් ඒ මියුසික් එක ඇහෙන්නේ මාළු බදිනවා. මාළු කන්නෝනේ, මාළු බදලා කන්නෝනේ. කොච්චර අපි ට්‍රයි කරත් අපිට නිින්ද යන්නේ නැති අවස්ථා ඕන තරම් ඇති ලයිෆ් එකේ. මට නම් මටත් ඉතින් ඇත්තටම මේ වැටුණ ගමන් නිඳ යන චරිතයක් නෙමෙයි. ටිකක් වෙලා ගිහිල්ලා හැරිලා පෙරලිලා පොඩ්ඩක් ඉතින් නටලා කරලා තමයි නිින්දකට සෙට් වෙන්නේ. එතකොට නිදා ගන්න 10ට ගියත් 11 මාරවත් වෙනවා අඩුම තරමේ නිඳ යනකොට. ඉතින් අර පැය 8 හරියට කවර් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඔබටත් ඇති. ඒ ප්‍රශ්න ටිකත් ඔක්කොම අරගෙන යන්නකො ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත. ඒගොල්ලෝ ලෑස්ති ඔබව නිදි කරවන්න. හරිද? ඉතින් ඇත්තටම මේක තාක්ෂණයත් එක්ක එකතු වුණ ලොකු ක්‍රියාවලියක්. අපි දැනගන්න ඕනේ කොහොමද මේ මෙට්‍රස් හදන්නේ, ආ වැලන්ටිනෝ ඉටලි මේ තාක්ෂණය කොහොමද දාලා තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නෙට විසඳුම හම්බෙලා අපිට නිින්ද යනවා නම් එච්චරයි නේ. මොකද ගෙදරදීම මෙට්ටයක් නිර්මාණය කරගන්න දහදන්නේ. ඒ නිසා ඕනෝට වඩා දේවල් හොයන්න යන්න එපා. කොහොමද මේගොල්ලෝ මේක කරනව ඇත්තේ? ඒවා එතනට ගියාම ඔබට දැනගන්න හම්බ වෙයි. ඒගොල්ලෝ මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් විනාඩි කිහිපයක් පොඩි නින්දක් දාලා පොඩි නැප් එකක් දාලා ඔබට කියයි ඔබට ගැළපෙන්නේ මෙන්න මේක, ඔබේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. පිටත උෂ්ණත්වයේ චුට්ටක් වැඩි, ස්ට්‍රෙස් එක චුට්ටක් වැඩි, ඔයාගේ පොඩ්ඩක් අපිට තියෙනවා නෙගටිව් වයිබ් එක පොඩ්ඩක් ඇඟ ඇතුලේ වැඩි වෙලා තියෙනවා, අපි මේක පොඩ්ඩක් බැලන්ස් කරමු, සෙටල් කරමු කියලා ඒගොල්ලෝ ඔබත් එක්ක කතා කරයි. කතා කරාට පස්සේ ඔබට පැහැදෙනවා, හරි මගේ ප්‍රශ්නේ හරියටම තේරුම් අරගෙන තියෙනවා කියලා. ඉතින් වැලන්ටිනෝ ඉටලි තමයි මේ මෙට්‍රස් රේන්ජ් එක. විශේෂයෙන්ම කියන්න ඕනි මෙතන තියෙනවා කූල ග්‍රැෆීන් බයෝරිදමික්, ඊට පස්සේ මොකද්ද මේක රොමෑන්ස්, තව ආරෝග්‍ය, මේ විදිහට මෙට්‍රස් තියෙනවා. ඉතින් මේ මෙට්‍රස් එකක් ඔබට හිතන්නක කූල එකක් ඔබට ගාන්ට ගැලපෙනවා නම් ඒක අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් හිතන්නක ඔබට කූල එකේයි තව ග්‍රැෆීන් එකේ මොකක් හරි පොඩි කෑල්ලකුයි එහෙම පොඩි පොඩි දේවල් එකතු කරලා ඔබට කස්ටමයිස් කළ මෙට්‍රස් එකක් හදාගන්න වෙනවා කියලා ඔබේ නිින්ද සම්බන්ධයෙන් ඒගොල්ලන්ට පේන්න තියෙන කරුණු කාරණාත් එක්ක. එතකොට ඒගොල්ලෝ ඔබ වෙනුවෙන්ම මෙට්‍රස් එකක් හදලා දෙනවා. මෙන්න මේක තමයි බොස් ඔයාට හරියන්නේ ඔයාගේ හොඳ නිින්දකට කියලා. මං හිතනවා ඒක ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් සහ ජීවිතයේ ලබන ලොකුම ආයෝජනයක් වෙයි කියලා හොඳ නිින්දක් ලබන එක. හොඳට නිදාගෙන බලන්නකෝ. ඊළඟ දවසේ ආයෙත් වැඩ කරන්න පුළුවන් සුපර්මෑන් වගේ, ස්පයිඩර්මෑන් වගේ, හල්ක් වගේ. හලිසංගිනේ ඉඳන් හල්ක් වගේ නෑ, මං කියන්නේ ඉතින් හොඳ එනර්ජියකින් වැඩ කරන්න පුළුවන්. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න වෝඩ් ප්ලේස් වල තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ ෂෝරූම් එක. එතනට ගිහිලා මේක එක්ස්පීරියන්ස් කරලා ඔබට ගැළපෙන මෙට්‍රස් එක එතනින් තෝරගන්න. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන තමයි අපි ඒ කතා කළේ. දැන් හිතන්න ඔබ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් කියලා. දැන් මේ ව්‍යාපාරයක් කරගෙන යන ඕනම කෙනෙකුට තියෙන වගකීම් දෙකක් තමයි ව්‍යාපාරය ගැන හිත හිත ඉන්න ඕනේ මේ මිනිස්සයා. ඊළඟට ව්‍යාපාරයට එන අවධානම ගැන හිත හිත ඉන්න ඕනේ. ඉතින් මේ දෙක අත් දෙකේ තියාගෙන තමයි මේ මිනිස්සයා මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් ව්‍යාපාරයේ දියුණුව ගැන, ව්‍යාපාරය ගැන හිතන එක ඔබේ වගකීමක්. අපි ඒක නෑ කියන්නේ ව්‍යාපාරිකයෙකුට. ඒක තියෙන්න ඕනේ. හැබැයි මේ අවධානම ඇයි අපි මේ අරගෙන මේකත් උස්සගෙන ඒකත් කරේ තියාගෙන සමරක්ලට වයිෆ්ටත් දෙනවා මේ අවදානම චුට්ටක් ගන්න. එහෙම මොකද ඒ කරන්නේ? මෙච්චර මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් අපිත් එක්ක ඉන්නකොට ඇයි අපි එහෙම අවදානම අපිම උස්සගෙන යන්නේ? ඒක බාර දෙන්නකෝ. ඔබට ටිකක් ලොකු ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. ඔබ හිතන්න එපා මේ ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ වටිනාකම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලට ගෙවලා තමයි ඉන්ෂුරන්ස් එක දාගන්නේ කියලා හිතන්න එපා. හරිම සුළු ගානකින් පොඩි ගානකින් ඔබට සුපිරි කවරේජ් එකක් ගන්න පුළුවන්. හරිද? ඕනම දෙයක් දන්නේ නැතුව කතා කරන්න එපා. කතා කරලා බලලා කොහෙද ඉති ඉන්ෂුරන්ස් කරන්න කට්ටියනකොට දුවනවනේ හැංගෙනවනේ මෙතන කොහේ කතා කරන්නේ නේද? නෑ ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් හොයාගෙන ගිහිල්ලා හරිනම් කතා කරන්න ඕනි. මොකද මේ අවදානම කියන එකට සාක්ෂි නම් මේ පහුගිය දවස් ටිකේ ඕන තරම් අපිට දෙන්න පුළුවන්. ඉතින් අපි කැමති නෑ ඔබේ ව්‍යාපාරයට පොඩි හරි ප්‍රශ්නයක් වෙනවට, හදිසි හරි ප්‍රශ්නයක් වුණොත් ඔබ වැටෙනවට අපි කැමති නෑ. ඉතින් ඒ නිසා තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන අපි මෙච්චර මතක් කරන්නේ. ඔබ දන්නවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා කියන්නේ හැම අතින්ම අංක එක. ඒගොල්ලෝ තමයි වෙළඳපළ ප්‍රමුඛයා, ඊට පස්සේ වටිනාම වෙළඳ සන්නාමය, වැඩිම ජනතා ආදරය, ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම. මේ ඔක්කොටම හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. රක්ෂණයේ ප්‍රමුඛයා ගාවට ගිහිලා ඔබේ ව්‍යාපාරයත් රක්ෂණය කරගෙන අර තියෙන අවදානම් අයියෝ රිස්ක් එක වරම වෙයි මෙහෙම වෙයි කියන කෑල්ලෙන් ඔබ නිදහස් වෙන. එහෙම වුණොත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔබව ගොඩ දාලා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඉත සිතින් ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා, ලෑස්තිලා ඉන්නවා. මොකද ඒගොල්ලන් ඔය සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණාම සල්ලි ගෙවන එක සම්බන්ධයෙන් අහලා බලන්න. ඔය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් දාගෙන ඉන්න ව්‍යාපාරිකයන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. කවදාවත් මොකක් හරි ප්‍රශ්නකදී සල්ලි දෙන්න නිකන් අත කොට වෙනවද කියලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. අහලා බලලා තව මිනිස්සුන්ගෙනුත් විස්තර අරගෙන යන්නකෝ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. නැත්නම් අපි කෝල් කරන උගලන්ට නම්බර් එකක් දෙන්නම්. 0112 357 357 නියෝජිතයෙක් එක්ක ඊට පස්සේ සම්බන්ධ වෙලා ඔබේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒ ගැනත් මතක් කරන්න ඕනේ. අනිතික අපි දැන් ව්‍යාපාර ගැන කතා කරගෙනම ආපු නිසා ඊළඟට කියන්න තියෙන දෙයක් තමයි මේ අපේ LOLC ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න ඉඳලා ව්‍යාපාරයක් කරගෙන යද්දි මේ හැම තැනකදීම ඒගොල්ලෝ තින ඔබට ලොකු ශක්තියක් වෙලා. ඉතින් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ස්ටාර්ට් කරනකොට අපි අහලා තියෙන කතාවක් තමයි මොනවා හරි හොඳ දෙයක් කරන්න යනකොට හැමෝටම කිය කී යන්න එපා කියලා. මොකද එක එකනාගේ එක එක අදහස් තියෙනවා. සමහරක් කෙනෙකුට කිව්වම අම්මා තාත්තට කියනකොට ඒගොල්ලෝ කියන්නේ පුතේ පරිස්සමට ව්‍යාපාරي කරගෙන යන්න. හැබැයි ඔබේ කල් ක්‍රියාව එච්චර හොඳ ළමෙක් නෙමෙයි නං අනේ මෙන්න මේ ඔය කරන රස්සාව කරගෙන හිටපන් කියලා කියයි. හැබැයි ඔයා පොඩ්ඩක් නියං ඉතුරු කරන පොඩි නිකන් තියෙන වෙනසක් පේනවනේ අම්මලා තාත්තලට. එහෙම ළමෙක් නම් කෙලින්ම කියයි පුතා ඔයා ව්‍යාපාරي පටන් ගන්න අපිනුත් මෙන්න පොඩි ගාණක් තියෙනවා කියලා අම්මා තාත්ත කියයි. එතනින් එහාට කවුද අපිට උදව් කරන්න ඉන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට? අන්න එතනදි තමයි LOLC ෆයිනෑන්ස් ඔබට මතක් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ලෑස්ති ඔබේ ව්‍යාපාරය උඩට ගන්න ඒගොල්ලන්ගේ ෆුල් සපෝට් එක දෙන්න. ඒක එක කතාවක්. හැබැයි අපි මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක ගැන. මේකත් හරිම ලස්සන, මං හිතන්නේ මගේ මං ජීවිතේ අහලා නැහැ මේ වගේ සර්විස් එකක් ගැන. සමහර කට පළවෙනි වතාව වෙන්නත් පුළුවන්. හරිම ලස්සන සර්විස් එකක්. බිස්නස් කරන්න ආස හිතෙන සර්විස් එකක් තමයි මේ ෆැක්ටරින් සර්විස් එක කියලා කියන්නේ. හිතන්න ඔබ මොකක් හරි පොඩියට බිස්නස් එකක් කරගෙන යනවා. අපි අද ගමු මොන බිස්නස් එකක්ද අපි ගමු ඔබ කරගෙන යන්නේ. වටලප්පන් හදන බිස්නස් එක. කෑමමයි මතකින් දැකේ වැඩ කරන ගමන් කෑම. ඉතින් ඒක ටිකක් ලොකුවට කරගෙන යනවා, හොඳට කරගෙන යනවා. ඉතින් දැන් ඔන්න ඕඩර්ස් ටිකක් එනවා. සැරට ඕඩර්ස් එනවා. ටිකක් ලොකු ඕඩරයක් ආවා කියලා හිතන වටලප්පන් මාර හිතන්න වටලප්පන් 5000ක විතර ඕඩර් එකක්. මම මේ පොඩි බිස්නස් එකක් අරගෙන කියන්නේ මේක ඔබ කරන ඕනම බිස්නස් එකකට මේක දාගන්න පුළුවන්. මේ කතාව අර තියන් රහ කරලා ගන්න ඕනේ හින්දා තමයි මම මේ වටලප්පන් තෝරගත්තේ. නැත්නම් ඔබ හිත ඒ වටලප්පන් වලට විතරයි නේ යන්නේ. එහෙම නෑ ඕනම බිස්නස් එකකට. හරිද? ඔන්න ආව ලොකු ඕඩර් එකක්. ආවට පස්සේ ඉතින් ඕඩරේ කළා දුන්නම ඉතින් ඒ ගත්ත මිනිස්සු කියනවා, ඒ ව්‍යාපාරිකයෝ ටික කියනවා මෙහෙමයි මේ අපි පොඩ්ඩක් දවස් චුට්ටක් ඕනේ අපිට මේක මේ සල්ලි ගෙවන්න, අපිට දවස් 60ක් විතර දෙනවද කියලා ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් ඔබත් ඉතින් ව්‍යාපාරේ අල්ලගෙන යන්නත් එපැයි මේක දිගට ඔබත් හා කියනවා. දැන් ඊළඟටත් එනවා ලොකු ඕඩර් එකක් වෙන කට්ටියකින්. දැන් ඒක කරන්න ඔබට සල්ලි නෑ, අමුද්‍රව්‍ය ගන්නයි මොනවටවත් සල්ලි නෑ. අන්න එතනදී ඔබට LOLC ෆයිනෑන්ස් පිහිටට එනවා ෆැක්ටරින් සර්විස් එක. ඔබට කරන්න තියෙන්නේ ඒ අදාළ ඉන්වොයිස් එක අරගෙන යන්න LOLC ශාඛාවකට ගිහිලා කතා කරගන්න. ඒගොල්ලෝ ලෑස්ති 80%ක් ඒ ඉන්වොයිස් එකේ ගාන අනුව 80%ක් වෙනකන් ඔබට සල්ලි දෙන්න ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා. ඊට පස්සේ ඒ සල්ලි ටික අරගෙන අමුද්‍රව්‍ය අරගෙන ඔබේ ව්‍යාපාරේ ඉතුරු ටික කරගෙන යන්න LOLC ෆයිනෑන්ස් අර දවස් 60කින් ගන්න තිබ්බ සල්ලි ටික තියෙනව නේද? ඒ සල්ලි ටික අරගෙන ඒගොල්ලොත් පොඩි කමිෂන් එකක් තියාගෙන ඉතුරු සල්ලි ටික ඔබට දෙනවා. මේක හරිම ෂෝක් වැඩක් කියලා ඔබ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඔබට මේ මොහොතේම දැනෙනවා ඇති. ඉතින් LOLC Finance with Yanna ඒගොල්ලන්ගේ නියෝජිතයෝ ලංකාව පුරාම ඉන්නවා, ශාඛා තියෙනවා. ඉතින් මේ සර්විස් එක ගැන පොඩ්ඩක් හොයලා බලලා නේද විස්තර දැනගෙන කතා බහ කරලා කොහොමද ඔබේ ව්‍යාපාරයට මේක එකතු කරගන්නේ කියලා ඒගොල්ලන්ට එක කතා කරගෙන මේ වැඩේ සෙට් වෙන්න කියලා තමයි මම නම් කියන්නේ. ව්‍යාපාරයක් කරනවා නම් ඔබ ඇවිල්ලා නෙක්ස් ලෙවල් පොරක්. හරිද? මොකද අපිට බෑනේ බිස්නස් කරන්න. අපි ඇවිල්ලා ජොබ් එක කරලා එහෙම ඉන්න මිනිස්සු, පඩියෙන් ජීවත් වෙන මිනිස්සු. ඔබ බිස්නස් එකක් කරලා කරනවා කියන්නේ ඔබ නෙක්ස් ලෙවල් පොරක්. ඉතින් ඔබට උදව් කරන්න LOLC Finance ලෑස්තිලා ඉන්නවා. හරිද? දැන් වෙලාව 8:52.
1: අද ගැස්මට සියත ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: මුකෝ මේ තරයි.
3: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
4: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
6: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය. 236cc 4 valve engine. Idle start and stop switch. Full digital dashboard. Handle mat reverse gear. Brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited.
7: හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල. Majestica Lanka Tiles.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 4 92 0.7 1 1 3 27 77.
15: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
16: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
17: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
19: අයියා මට ඇපල් මලක් දෙන්න.
20: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
19: අයියා මට මල් ගොඩාක් දීලා.
20: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
19: හච් 15 පිස්සුවක්ම තමයි.
21: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0.710 777 333.
22: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
0: Siyata Divayana Pura.

0: क्या था टॉप स्टोरी
1: कुरुविट नुसंसुंतावे पालनेट हमुदाव केंदवाई කොරවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා එක්ව සිටින බවයි. කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ කලහකාරී ලෙස හැසිරි බන්ධනාගාර රෝහලට දහානි කරනු ලැබුවා. මේ වන විට ඔවුන් යළි කලහකාරී ලෙස හැසිරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේ අතර බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊයේ රාත්‍රිය ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. දැන් විදෙස් පුවතක්. ඇමරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවීමේ ප්‍රතිපත්තියට සීමා පැනවීමේ නව විධායක නියෝග දෙකකට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ උපතින්ම පුරවැසිභාවය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය මීට පෙරගත් උත්සාහය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පසුවයි. නව නියෝග අනුව විදේශීය ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන්, විදේශ රජයන්ගේ සේවකයන්, වංචනික ලෙස පුරවැසිභාවය ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් සහ නීතිය මගින් පුරවැසිභාවය හිමි නොවන ඇමරිකානු භූමි ප්‍රදේශවල සිටින ඇතැම් පුද්ගලයන්ගේ දරුවන්ට උපතින්ම පුරවැසිභාවය හිමි නොවනු ඇත. ඊට අමතරව ගර්භණී කාන්තාවන් සංචාරක වීසා යටතේ ඇමරිකාවට පැමිණ දරුවන් බිහිකර ඔවුන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබා දීම අරමුණු කරගත් ක්‍රමවේදය තහනම් කිරීමටද ඇමරිකානු ජනාධිපතිවරයා නියෝග කළා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පනදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
3: 98.2 98.4 Siyata

දැන් හිතන්න ලී පොල්ලකුයි රත්තරං ගුලියකුයි රත්තරං ගුලියකුයි ඔබට මේ දෙනවා කවුරු හරි ඔබ මොකද්ද ගන්න දෙකෙන් එකක් තෝරගන්න කියනවා. ආයිති අහන්න දෙයක් නැහැ රත්තරං කැල්ලනේ නේද ගන්න හරයි. හැබැයි ඔබ වතුර ගහගෙන යනවා කියලා හිතන්නකෝ. වතුර ගහගෙන යන වෙලාවට හෙල්ප් හෙල්ප් අනේ මාව බේරගනියෝ කියලා කෑ ගහ ගහ ඉන්නකොට මිනිස්සෙක් ආ ඉන්න ආට මේ රත්තරං කැල්ලක්ද මේ ලී පොල්ලක් දෝනි කියලා මිනිහෙක් ඉති ඒක ලෝක මෝඩ මිනිස්සෙක් නේද එහෙම අහන්නේ. එහෙම අහනවා කියලා හිතමුකෝ. ඔයාට ඕනි මොකද්ද? අච්චර වටින රත්තරන් කෑල්ලද ඔබ ගන්නෙ නැත්නම් අර ලී පොල්ලද ගන්නෙ? ලී පොල්ල නේද? ඒ වෙලාවේ තිති රත්තරන් කෑල්ල ගන්න නම් මට මේ කතා කරගෙන යන්න බෑ. හරි. ඉතින් අපේ අවශ්‍යතාවය 90 තමයි. කොච්චර වටින දෙයක් වුණත් අපිට ඒ වෙලාවේ ඒක අවශ්‍ය නැත්තම් ඒක අවශ්‍ය ඊට වඩා ගොඩාක් වටිනාකමින් අඩු දෙයක් වුණත් අපි යන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ඒකනේ. මට ඒක හරියට කියන්න. රයිට් කමන්න නැහැ. කොහොම වුණත් ඒකේ අයිඩියා එක ඔයගොල්ලෝ ගන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඔය ලස්සන චුට් චුටි කැලි අහුවෙන කැලි ටිකක් මම ඉතින් ඔයගලන්ට කියනවා. අද ෆ්‍රයිඩේනේ. අද අපි ටිකක් නිදහසේ ෂේප් එකේ වැඩේ කරගෙන යමු. අපි කතා කරමුකෝ පැල්වත්ත බටර් ගැන. මේක පොඩ්ඩක් මේ සැරට අභිමාණයෙන් කතා කරන්න ඕනි කතාවක්. මොකද පැල්වත්ත බටර් තමයි රියල් බටර් එක්ස්පීරියන්ස් එක අපිට දෙන්න ශ්‍රී ලාංකිකයන්ට අපිට දෙන්න ආපු බටර් එක. මෙච්චර කල් අපි බටර් බල බල හිටියා. බටර් මේ පුතේ අර අන්න බටර් අන්න අරවට තමයි බටර් කියන්නේ. එහෙම තමයි අපි ජීවිතේ ගත කරේ. හැබැයි පැල්වත්ත බටර් වල ප්‍රයිස් එක දැක්කම දැන් අපිට බල බල ඉන්නව නෙමෙයි. මේක ගෙදර අරගෙන යනකන් සිහියක් නැහැ. ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකට මොකද හොඳම ක්‍රීමි විදිහට හරිම රිච් විදිහට ක්‍රීමි එකතු කළා තමයි පැල්වත්ත බටර් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ ආස බටර් රස තියනා නේද? ඔගොල්ලෝ කැමති එක ඒ බටර් රස ඔගලන්ට පැල්වත්ත බටර් වලින් එනවා. ඒක තමයි කියන්නේ රියල් බටර් එක්ස්පීරියන්ස් එකක් ඔගලන්ට ගන්න පුළුවන් පැල්වත්ත බටර් වලින්. අපේ රටේ නිෂ්පාදනයක් නිසා ගාන ප්‍රයිස් එක හරිම සාධාරණ ගානකට ටිකක් අනිත් ඒවත් එක සසඳලා බලනකොට සෑහෙන අඩු ගානකට ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා පැල්වත්ත බටර්. පැල්වත්ත බටර් වලත් පොඩි වෙනසක් මේ දවස්වල ඔබ දකිනවා. මේක අලුත්ම ගෝල්ඩ් ෆොයිල් පැක් එකක තමයි එන්නේ. ඊට අමතරව මේකේ ලස්සන බෝ එකක් තියෙනවා. ඔයගලන්ට හදිස්සියකදී වුණත් බෝ එක බලලා පැල්වත්ත බටර් එක තෝරගන්න පුළුවන්. නිල් පාට බෝ එක තියෙන්නේ සෝල්ටඩ් ලුණු සහිත එක. ඊට පස්සේ රතු පාට බෝ එක තියෙනවා. ඒක අන්සෝල්ටඩ් ලුණු රහිත. තව ඒගොල්ලන්ගේ ගාලික් බටර් එකක් තියෙනවා. හරිම රසයි හරිද? ඒක දම් පාට බෝ එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔගලන්ට හදිසි හරි කලබලේට බටර් ගන්න ගියත් මිස් වෙන්නේ නැහැ. ඔබ කැමැතිම බටර් එක ඔබට තෝරගන්න අවස්ථාව පැල්වත්ත බටර් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බටර් ඤේ ඤේ ඤේ ගග හිටපු කාලේ ඉවරයි. හරිම අඩු ගානට සාධාරණ ගානට අපිට පැල්වත්ත බටර් එක ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. අර ඒගොල්ලන්ගේ තිබ්බ ටබ් එක හොයන්න යන්න එපා. දැන් ඒගොල්ලන්ගේ අලුත්ම ගෝල්ඩ් කලර් ෆොයිල් පැකේජින් එකකින් තමයි පැල්වත්ත බටර් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. රයිට්. ඒත් එක්කම අපේ ඇලුමෙක්ස් වල තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන කතා කරන්න ඕනි. විශේෂයෙන්ම ගෙයක් දොරක් හදන්න අදහෙට බලාපොරොත්තුවක් නැතත් මේ ආරංචිය පොඩ්ඩක් අහන්න පුළුවන් වෙලාවක් තිබුණොත් ඔය නාරහින් පිටපාර නාවල පැත්තට ඔබ යනවනම් ඔබට දකින්න ලැබේ හරිම ලස්සනට හදලා තියෙන ලස්සනම ලස්සන බිල්ඩින් එකක්. ඒකට අපි කියන්නේ ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් හබ් එක කියලා. එතනට ගියා නම් ඕගලන්ට ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. මේක තමයි දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් නොලෙජ් හබ් එක විදිහට හඳුන්වන්නේ. දකුණු ආසියාවෙම හිතන්නකෝ අපි කොච්චර ඇලුමිනියම් අහලා තිබ්බත් දැනගෙන හිටියත් ඒ ගැන නිකම් එහෙන් මෙහෙන් විස්තර ඇහුවත් ගෙදරට ගෙනල්ලා හයි කරලා තිබුණත් අපිට නොලෙජ් එක මදි ඇලුමිනියම් සම්බන්ධයෙන්. ඒ නිසා තමයි හැමදාම ගාන දිහා බලලා ඕනම කුණු ගොඩක් මේක ඇලුමිනියම් සමහරකට නිකන් තමන්ටම බැලු බැලමට තේරෙනවා මේක කිසි ක්වලිටි එකක් නැහැ කියලා. හැබැයි අර ගාන බලලා අනේ ඔය කෝකත් ඇලුමිනියම් වෙන්නේ නැති කියලා ගාන බලලා අපි අරගෙන යනවා. ගානට රැවටෙන්න එපා. මොකද ගාන පොඩි ඩිස්කවුන්ට් එකක් හරි පොඩි අඩුවක් හරි ඔබ දැක්කොත් ඒක ඒ වෙලාවේ සහනයක්, ඒ වෙලාවේ වාසියක්. හැබැයි ඔයාට දිගු කාලීනව ඔයාට මල කරදරයක් වෙනවා ඔය ගාන බලලා ඩිස්කවුන්ට් බලලා ඔබ හොඳ ක්වලිටි නැති ප්‍රොඩක්ට් එකක් ගෙදර අරගෙන ගියොත් දීර්ඝ කාලීනව මේක කරදරයක් වෙනවා. ඉතින් ඒ නිසා
එක පාර පොඩි ගානක් වැඩියෙන් දීලා හරි හොඳම ප්‍රඩක්ට් එක ගන්න කියලා අපි හැමදාම මතක් කරනවා. එහෙම හොඳම ඇලුමිනියම් සම්බන්ධයෙන් හොඳම ප්‍රඩක්ට්ස් වෙනවා නම් ඇලුමෙක්ස් තමයි බ්‍රෑන්ඩ් එක. ආයි කතා දෙකක් නැහැ. ඉතින් මේව අපිට එක්ස්පීරියන්ස් කරන්න මෙච්චරකල් විශේෂ කියලා තැනක් තිබුණ නැහැනේ. අපි සාමාන්‍යයෙන් ඇලුමෙක්ස් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට ගිහිලා බලලා කරලා ගන්න එක තමයි තිබුණේ. හැබැයි දැන් අපිට පොඩ්ඩක් නිදහස් වෙලාවකට පොඩ්ඩක් ගිහිල්ලා මේ ඇලුමිනියම් සම්බන්ධයෙන් මේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගිහිලා ඇලුමෙක් සම්බන්ධයෙන් සියලුම විස්තර ඔබට දැනගන්න පුළුවන්. ඔබේ අයිඩියා එකක් තියෙනවා නම් කවදා හරි දවසක මම ගයක් හදනවා කියලා ඒකට අයිඩියාස් එකතු කරගන්න පුළුවන්. හරිද? ඉතින් එතනට යන්න අපි ආයි තියෙන තැන මතක් කරන්නම්. අංක 34 නාරහෙන් පිට පාර නාවල කියන ඇඩ්‍රස් එකේ තමයි මේ ඇලුමෙක්ස් එකේ නොලෙජ් හබ් එක තියෙන. ඇලුමිනියම් සම්බන්ධ සියල්ල A to Z වෙනකන් ඔගලන්ට සියල්ල දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. මෙතනට ආවොත් 0.76 985 29.49 0.76 985 29.49 කියන දුරකථන අංකයට කෝල් එකක් දුන්නොත් වැඩි විස්තරත් දැනගන්න පුළුවන්. එහෙම තමයි ඒ වැඩේ වෙන්නේ. මම උදේ මතක් කරාද කාගේල්ස්? යස්, මම මතක් කරන්නේ නේද? අද අපි කතා කරමු පික් මී ෆ්ලෑෂ් ගැන. දැන් අපි දන්නවා පික්මී එකෙන් වාහනයක් දාගෙන කොහෙට හරි යන්න, ඒ වැඩේ හරි, ඊට පස්සේ කෑම මොන හරි ගෙන්න ගන්න, ඒ වැඩෙත් හරි. දැන් අපි පුරුදු වෙන්න ඕනේ මොකක් හරි දෙයක් ගෙදර දාලා ආවොත්, එහෙම නැත්නම් මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඕඩර්ස් යවන්න. ඒ ඕනම දෙයකට සුපිරිම සුපිරි වැඩසටහනක් තියෙනවා කියලා අපි දැන් දැනගන්න ඕනේ. ඒකට අපි කියන්නේ පික්මී ෆ්ලෑෂ් කියලා. හරිද? පික්මී ෆ්ලෑෂ් හරහා ඔබ ඔබේ භාණ්ඩයක් කාට හරි යවනවා නම්, මොකක් හරි ගෙන්න ගන්නවා නම්, ඔබට තියෙන ලොකුම වාසිය තමයි ඔබේ කාලය සහ ශ්‍රමය ඉතුරු වෙනවා. දැන් හිතන්න ඕකත් උස්සගෙන ඕකත් කරේ තියන් ඔබම යන්න එපැයි. ඔබේ වෙලාව, ඔබේ මහන්සිය, ඒ දෙකම ඉතුරු කරගන්න පුළුවන් පික්මී ෆ්ලෑෂ් එකක් දැම්මොතින්. ඊට පස්සේ දැන් මේක නැති වෙයිද, කොහෙද තියෙන්නේ, අංජනම් බල බල ඉන්න දෙයක් නැහැ. කෙලින්ම ඒගොල්ලන්ගේ ට්‍රැකින් සර්විස් එක තියෙනවා, ඒ හරහා බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ, දැන් තම් මෙන්න මෙච්චර වෙලාවකින් මෙතනට යනවා කියන විස්තරය ඔබ දැනගන්න. අපි ආසයින් ඉතින්. අපිට ඕනේ පිට කවර නෙමේ, සම්පූර්ණම කතන්දරය ඕනේනේ අපිට. එහෙමනේ අපේ විදිය, ඒක හදලා දීලා තියෙනවා. ඊට පස්සේ හිතන්නකෝ එක තැනකට නෙමේ, තැන් කිහිපයකට ඔබට ඩිලිවර් කරගෙන තමයි ඔබට යන්න ඕනේ. එහෙමනම් ඒ සර්විස් එකත් ඔබට පික්මී ෆ්ලෑෂ් වලින් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ තව ඉස්සරහට ගියෝතින් ගාන කලින් දැනගන්න පුළුවන් මෙන්න මෙච්චර ගාණක් යනවා. රුපියල් 400ක් යනවා මේක මෙන්න මෙහෙට ඩිලිවර් කරන්න. මෙන්න රුපියල් 100ක් යනවා මෙන්න මෙතනට ඩිලිවර් කරන්න. ඔබ ගාණ දැනගෙන තමයි වැඩේට එන්ටර් වෙන්නේ. එතකොට පහසුයි. විශේෂයෙන්ම බිස්නස් එකක් කරනවා නම් ඔබ ගාණක් කියද්දි ඒ සල්ලි එකතු කරලා ඔබට ඒක කස්ටමර්ට යවන්න පුළුවන්. එහෙම නැත්නම් කස්ටමර්ට කියන්න මම මෙහෙම පික්මී ෆ්ලෑෂ් එක දාලා එවනවා, ඔයා එතනින් ගන්න, සල්ලි කියලා ගන්න කියලා. ඉතින් හරි වැඩේ හරි සරලව කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඔබට බයික් එකක්, ටුක් එකක්, කාර් එකක්, ට්‍රක් එකකට යනකම්ම ඔගලන්ට මේ සර්විස් එක ගන්න පුළුවන්. ට්‍රක්ස් කියලා කියන්නේ වෙනම සෙක්ෂන් එකක්. අපි ඒක ගැන ඊයේ දවසෙත් කතා කරපු නිසා අද ෆ්ලෑෂ් ගැන කතා කරමු. තව මොනවද මම කිව්වනේ? දැන් මෙහෙම ඔබට මේ වාහනේ තෝරගන්න පුළුවන්. ඔබට ගැළපෙන එක, කියන්නේ බයික් එක යවන්න ඕනි එකක්, කාර් එකක් දාලා යවන්න ඕනේ නැහනේ, ඒක බයික් එකේ යවන්නේ. ඒ වගේ ඔබට ගැළපෙන වාහනේ තෝරගන්නත් ඒ සර්විස් එක හරහා අවස්ථාව දීලා තියෙනවා. විශේෂම කාරණාවක් තියෙනවා, හදිස්සියේ හරි ඔබ යවන දෙයක්, මොකක් හරි දෙයක, මොකක් හරි පාරතොට යනකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා හිතන්නකෝ. ඒකට රක්ෂණාවරණයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔබට පුළුවන් නම් ඒක ඔබේ කියලා එක, ඒකේ ප්‍රූෆ් තියෙනවා නම්, ඔයකේ වටිනාකම සම්බන්ධයෙන් ලිය කියවිලි තියෙනවා නම් ඔබට ඒ රක්ෂණාවරණයක් ලබා ගන්න අවස්ථාව පික්මී ෆ්ලෑෂ් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේක සුපිරි සර්විස් එකක්. බිස්නස් එකක් කරනවා නම් මේක තමයි නියම. හරිද? කේක් හරි මොනා හරි ඔබ හදන කරන, දැන් ඔය ගොඩක් කට්ටිය එක එක කෑම ජාති නිකන් ප්ලැටර් එක වගේ හදලා එහෙම යවනානේ නේද? ඉතින් ඒ වගේ ඔබ පොඩි කෑම බිස්නස් එකක් හරි මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඔබටම කියලා වාහන තියාගෙන, නැත්නම් හස්බන්ඩ් එනකන් ඉඳලා අනේ අපි අංකු මේක පොඩ්ඩක් දීලෙමුකෝ කියලා කියන්න ඕනේ නෑ. දැන් ඒ වැඩ සටහනම ඔබට ලස්සනට කරගන්න පුළුවන් පික්මී ෆ්ලෑෂ් නිසා. හරි, ඊට පස්සේ අපි තව මොනවාද කතා කරන්නේ? පොඩි බ්‍රේක් එකක් අරගෙන එන්නද? කමක් නෑ නේද? මට චුට්ටක් මහන්සි, මම චුට්ටක් නතර වෙන්නම්. මොකද එක දිගට කතා කරගෙන ගියොත් මම මැරෙයි. නවය විනාඩි 14යි. බලු ටැටු වලලු අට සංගකී වොයිස් එක ඇහෙන හැම වෙලාවකම ආදිත්‍යව මතක් වෙනවා. කකුළු ඇලු
මේ දවස් ටිකේ ආදිත්‍ය ගැන විස්තර හෙව්වා. යා කොහොමද මෙහෙමද බල්ලෙකුට කසාද බැඳලා ළමෙකුත් ඉන්නේ. 9:17

0: and gentlemen, Piliganna Bajaj Vigo Lakshe Supirivasi. රුපියල් ලක්ෂයේ විශේෂ වට්ටම් ඔබට දිනා ගන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් අගෝස්තු මාසේ ඔබ ගන්නවා නම් ඔබත් මේ සඳහා හිමිකම් කියන බව කරුණාකර මතකයේ තබා ගන්න. මේ සීරියස්ලි ලක්ෂයේ විශේෂ වට්ටමක් ඕගලන්ට ලබා ගන්න අවස්ථාව තියෙනවා බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගන්නකොට. ඉතින් හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා තමයි කාල සීමාවක් දීලා තියෙන්නේ. අගෝස්තු 1 දින ඉඳලා අගෝස්තු 31 වෙනකල් මේ සුපිරි වාසිය තියෙනවා. ඉතින් බජාජ් වීගෝ එකක් ගනිද්දී අපි ඉස්සෙල්ලාම බලමුකෝ ඇයි අපි ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකට යන්න ඕනි කියලා. ඒකෙදි මුලින්ම කියන්න ඕනි කාරණාව තමයි අපිට තෙල් ප්‍රශ්නෙට විසඳුමක් හම්බ වෙලා තියෙනවා. හරිද? ආයි තෙල් පෝලිං ආවත් තෙල් වල ගණන් එහා මෙහා වුණත් අපිට ඒ ගැන වරි වෙන්න දෙයක් නැහැ. ඔබේ ත්‍රිවිල් එක ඉලෙක්ට්‍රික්. ඔබ පාවිච්චි කරන්නේ බජාජ් වීගෝ එකක්. දෙවැනි ඔප්ෂන් එක, දෙවැනි කාරණාව. දෙවැනි කාරණාව තමයි ගාන. තෙල් ගහන්න යන ගානට වඩා සෑහෙන ලොකු ඉතිරියක් ඔබට කරන්න පුළුවන්. බජාජ් වීගෝ එකක් ගත්තම මේක කෙලිම ගෙදර තියෙන ප්ලග් එකට ගහලා චාර්ජ් කරගන්න පුළුවන්. එක චාර්ජයකින් කිලෝමීටර් 150කටත් වඩා දුවන්න පුළුවන්. කිලෝමීටර් එකට රුපියල් 3ක වගේ ගාණක් යන්නේ. අපිට මේ ඩේවිඩ් පීරිස් එකෙන් කිව්වා, ඒ සමහරක් දැන් ඉන්නවනේ පාවිච්චි කරන කට්ටිය. ඒගොල්ලන්ට එක කතා කරාම වෙනදට ලක්ෂයක විතර වියදමක් යන එක රුපියල් 20,000කින් විතර දැන් ෂේප් කරගන්නවලු. ඒ තරම් ලොකු ඉතිරියක් කරගෙන තියනවලු මේ තෙල් ගහන්න යන ගාන වඩා. මේ කරන්ට් එක, ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රික් එකෙන් මේක දුවන්නේ, ඒ සඳහා යන වියදම අඩුයි කියන කොච්චර රුපියල් 80,000ක විතර ඉතිරියක් මේ මහත්යට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු අදහස් ගොන්නක් තියෙනවා අපි ගාව. අපි ඔබට ඉඳ හිට කියන්න මේ එක්ස්පීරියන්ස් කරන මිනිස්සුන්ගේ අදහස්. එතකොටනේ අපවත් ඉන්ස්පයර් වෙන්නේ නේද? ඉතින් ත්‍රිවිල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න බජාජ් වීගෝ ත්‍රිවිල් එක, ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක දැන් මාකට් එකේ තියෙනවා. ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර සඳහා කතා කරන්න ඩේවිඩ් පීරිස් එකට, නැත්නම් DPMC ඩීලර්වරේ හම්බ වෙන්න 0114700550 තමයි කන්ටැක්ට් නම්බර් එක. ඒ නම්බර් එකත් මතක තියාගන්න. වියදම අඩුයි, ලාභය වැඩි කරලා තියෙනවා. ඉතින් හැම ගමනක්ම අඩුම වියදමකින් පහසුවෙන් විශ්වාසෙන් යන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න එක. තව විශේෂ දෙයක්, ඒ කියන්නේ ඔබ මේක හිතලාම කරනව නෙමෙයි, දැන් මේක ඉලෙක්ට්‍රික්නේ. එතකොට අර පරිසරයටත් ඉතින් ඔබ දුම දාගෙන එහෙම යන්නේ නෑනේ. පරිසරය ගැනත් ඔබ හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා එතනත් පොඩි කෑල්ලක් තියෙනවා. ඒක ඔබ ලොකුවට හිතලා අම්මෝ පරිසරය ගැන හිතලා ඔබ බජාජ් වීගෝ එකක් එහෙම නෙමෙයි, අපි දන්නවා එහෙම නෙමෙයි ඔබ ගන්න. හැබැයි ඒ සඳහාත් ඔබ දායක වෙලා තියෙනවා කියන එක සතුටින් දැනුම් දෙන්න ඕනේ. ඉතින් තව මොනවාද දැන් විශේෂයෙන්ම ඔය මේ දැන් ඔන්න සීසන් පටන් අරගෙන තියෙන්නේ. දැන් ඊයේ මම ඔය එයාපෝට් එකට ගියා. ඊයේ අපේ අයියා රට ගියානේ. ඉතින් එතකොට මම දැක්කා අම්මෝ මාර විදියට ටුවරිස්ලා ඇවිල්ලා තියෙනවා. ඊයේ දවසේ මම දැක්ක දේ ෆ්ලයිට්ස් කිහිපයක් ඇවිල්ලා තියෙනවා රෑ මහරෑ. ඉතින් අපිත් එක ගිය ඒ අයියකෝ වෙනදට නම් මේ වෙලාවට මෙහෙම නැහැ. ඉතින් අද ටිකක් ෆ්ලයිට්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මොකද සීසන් එක ස්ටාර්ට් කරලානේ තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඔන්න දැන් සංචාරක කර්මාන්තය. ඉතින් කොහොම හරි අපි ඒකෙන්නේ හැමදේම කරගන්න ට්‍රයි කරන්න. ඉතින් ඒකත් ඔන්න පණ ගහලා දැන් පොඩ්ඩක් එයි කියලා විශ්වාස කරනවා මේ සීසන් එක හින්දා. ඉතින් ඔන්න සංචාරක ව්‍යාපාරයට ඔබට දායක වෙන්න පුළුවන් බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් අරගෙන. ෆොරිනර්ස්ලා ආසයි ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් පදින්න. ඒගොල්ලෝ ආසයි ඒගොල්ලන්ගේ ගමන් බිමන් යන්න එහෙම පොඩ්ඩක් ත්‍රිවිල් එකක් බයික් එකක් වගේ ගන්න. ඉතින් ඔබට හිතෙනවා නම් මගේ වාහනේත් මම මේකට දැම්මනම් හොඳයි කියලා චාන්ස් එක. හරිද? ව්‍යාපාරික අවස්ථා කෝටියක් විතර නිර්මාණය කරගන්න පුළුවන් බජාජ් වීගෝ ත්‍රිවිල් එකත් එක්ක. පොඩ්ඩක් හිතලා බලලා වැඩේට සෙට් වෙන එක තමයි තියෙන්නේ. අනිත් එක කාන්තාවකට වුණත් එයාගේ දවසේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්, පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මේක ඉලෙක්ට්‍රික් නිසා ගියර් දාන්න, අරව කරන්න, ක්ලච් එක මේවා අරව මේවා මුකුත් කරන්න ඕනේ නැහැනේ. ඉතින් ලේසියෙන් එයාගොල්ලන්ට මේක ධාවනය කරගෙන යන්න පුළුවන්. හරිනේ? එහෙනම් අපි කියලා තියෙන්නේ හයර් එකේ ඉඳලා ඩිලිවරි එකට යනකම්, නැත්නම් ටුවරිසම් ඉඳන් ව්‍යාපාර දක්වා වියදම අඩු කරලා ලාභය වැඩි කරලා දෙන ස්මාර්ට්ම ස්මාර්ට් ඔප්ෂන් එක තමයි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. ඒක ඔයාගේ ලයිෆ් පාර්ට්නර් කරගන්න කියලා තමයි අපි ඔබට මතක් කරන්නේ. වැඩි විස්තර දැනගන්න මේ දවස්වල අර සුපිරි ලක්ෂයේ වාසිය තියෙනවා. ඒ ගැන විස්තරත් දැනගන්න පුළුවන් කෝල් කරන්න 0114700550 කියන නම්බර් එකට. එතනින් එහෙම මම බික් බොනන්සාවල්ට එන්න ලෑස්ති. මොකද සමහරක් විට ළඟදිම දවසක අපිට කියන්න වෙයි, බික් බොනන්සා එක ඉවරයිනේ. එතකොට මහර වැඩේ අයියෝ ගාල වෙනවට වඩා හොඳයි අපි කල්තියා මේක දැනුම් දෙන එක. සාමාන්‍යයෙන් රවුල කපන්න ඔබ පාවිච්චි කරන්නේ බික්. ඒක ගැන අයි තර්ක කරන්න දෙයක් නැහැ. වෙන රේසරයක් ගෙදර අරගෙන ගියත් අහන්නේ පුතේ මේ මං මේ බික් එක කොහෙද තිබේ, බික් රේසර එක? මේ වෙන රේසරයක් අරන් ගියේ. ඒත් කතා කරන්නේ බික් ගැන. ඉතින් මෙහෙම වෙන එකක් අරන් ගිහලා බික් ගැන කතා කරනවා, බික් එකක් මරගෙන යන්නකො ඉතින් නේද? ඉතින් මේ දවස්වල බික් බොනන්සා ක්‍රියාත්මක වෙනවා. බික් බොනන්සා කියලා කියන්නේ පුංචිම පුංචි වැඩක් කළා ලොකු තෑගි ලබා ගන්න පුළුවන් වැඩසටහනක්. හරිද? ඔබ බික් 3 එක වෙන්න පුළුවන්, බික් ඊසි 2, බික් ට්වීන් ලේඩි රේසර්, එහෙම නැත්නම් බික් ලයිට් එක ඔබ මිනිදී අරගෙන ඒකේ තියෙනවා පොඩි කෝඩ් එකක්. ඒකට අපි කියන්නේ එස් කෝඩ් එකක් කියලා. එස් අකුරෙනුයි පොඩි ඉරක් දාලා නම්බර ටිකක් තියෙනවා. 1, 2, 3, 4 ඒක දැන් ටයිප් කරලා යවන්නේ බා. මගේ මොකක් හරි නම්බර ටිකක් තියෙනවා. හරිද? ඔගලන්ට කරන්න තියෙන්නේ බික් රේස් එකක් ගත්තත් ලයිට් එකක් ගත්තත් මේකේ තියෙනවා මේ S කෝඩ් එක. විශේෂයෙන්ම බික් රේස් එකේ අර හෙඩ් එකේ තියෙන පැකේජින් එකේ තියෙනවා S කෝඩ් එක. ලයිට් එකේ ස්ටිකර් එකක් විදිහට අලවලා තියෙනවා S කෝඩ් එක. මුලින්ම මේක මිලදී ගන්න. ඉස්සෙල් ඔබ ගන්න ඕනේ. මොකද සාක්ෂි විදිහට මේ ස්කෝඩ් එක පෙන්වන්න ඕනේ. ඒක පැකේජින් එකේ කෑල්ල හරි එහෙම නැත්නම් ලයිටර් එකේ කෑල්ල හරි පෙන්වන්න ඕනේ. ෆොටෝ එකක් ගහලා පෙන්වන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔබ මේක මෙහෙම ෆිසිකලි මේක මෙහෙම මෙහෙම අතේ තියාගෙන බික් රේසර් එකේ මේ පැකේජින මෙහෙම අතේ ඉඳ මේ තියෙන මෙන්න මේක කියලා පෙන්වන්න ඕනේ. පැහැදිලි නේද? ඒ නිසා ඔබ මේක මිලදී ගන්නම වෙනවා. එහෙම අරගෙන ඇවිල්ලා මේ S කෝඩ් එක SMS කරන්න මම මේ කියන විදිහට බික් හිස්සනක් කෝඩ් නම්බර් එක හිස්තැනක් ඔබේ ID නම්බර් එක තියලා 2343ට SMS කරන්න. පොඩි SMS එකකින් ඔබට ලැබෙන වාසි ටික තමයි දැන් මම මේ කියන්න යන්නේ. දවස ගානේ ජංගම දුරකථන දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් හිතන්න කොච්චර ප්‍රමාණයක් ජයග්‍රහණය කරයිද කියලා. හරිද? දවස ගානේ ජංගම දුරකථන, සතිය ගානේ ස්කූටර්ස්. හරිද? ඉතින් බිග් බොනන්සා කැපුවත් දිනු, පත්තු කරත් දිනු. එහෙනම් අදම වැඩේට සෙට් වෙන්න කියලා මතක් කරනවා. 9:27 දැන්.
1: හද ගැස්මට සියත. ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
5: රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0111 788 666.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: හද ගැස්මට සියත
13: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
14: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
13: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
15: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
16: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
15: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
16: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
17: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
18: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
19: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
15: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
19: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
20: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
21: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
22: ගන්නවා ලයිසන් එක.
23: දැන් හරිනේ අමාරු.
21: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
20: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්ද නීති නේද?
24: Havelock City Mall, my happy place.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනුම් පත්තු කර අද්දිනුම්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena Rhino Premier roofing sheet Fedvistra sandha 1396
2: am harige harima tanata giye inda LOLC eken ne loan ek gatte math hariyanna kiyala hari tanata me yannone
0: LOLC finance hariyanna harima tana Fedvistra sandha 01115715555 am
3: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
4: avance ken ona deyak ada gewanna ganna
5: avance ticket pay
6: සියත දිවයින

සුම්මා අමතක කර. වැලි දෙ ඔක්කොම මතක දෙයක් කොහොමද කියන්නකො මම කරන්නේ ඉතින්. ඔක්කොම මතක දෙයක් මම කොහොමද මේ සල්ලි බෙද ඔගොල්ලෝ කියන්නේ මට මේ සල්ලි හැමෝටම මෙච්චර මෙච්චර බෙදන්නේ කියලාද? දැන් ওই දින නයි එහෙම කරනවද? කරනවද? හා? මුලින්ම හලන්නේ ඒ අකුරෙන් පටන් ගන්න එක්කෙනෙක්ව තමයි මුලින්ම හලන්නේ. හරිද? ආ මාව දැක්කත් කද හුස් දිස්. ඔව් මකට දාවේ. ඔව් කවුද? මට ආව කවුද කියලා මට හරියටම නෝට් නෑ. ඔව් මාව දන්නවද? ෂෝ එක මොකද්ද? මොන ෂෝ එකද? ඇලන් ෂෝ එකද? මොකද්ද? ඔකේ. රයිට් පස්සේ කතා කරමු. මම දැන් පොඩක් බිසි. මට ෂාරුක් ඛාන්ව හම්බෙන්න යන තැන පොඩක් බිසි. පස්සේ කතා කරමු. අයියෝ අයියෝ එහෙම හිතන හින්දාද මන් දන්නේ තාම ඇදුන්නේ නැත්තේනේ. ඒකට හොඳ සිතිවිලිත් තියෙන්නේ පැයිනේ. දැන් මේ බලන්න අපේ ජාතික ලොතරැයි මණ්ඩලය අපේ NLB එක ඒගොල්ලන්ට පහුගිය දවස්වල හම්බුණානේ ලොකු සම්මානයක්. වසර ගණනාවක් පුරා මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට සහ සුබ සාධනයට මෙන්ම ජීවිත සවිබල ගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලොතරැයි ලොවේ ප්‍රමුඛයා ජාතික ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූරතා සම්මානය අඛණ්ඩව 2026 වර්ෂයේත් දිනා ගන්නා ලදී කියලා තමයි ඒගොල්ල සම්මානයට පාත්‍ර වෙන්නේ. ඒකේ තියෙනනේ ඔක්කොම විස්තරේ. ඇයි NLB එකට මෙච්චර ලොකු සම්මානයක් හම්බුනේ කියලා ඒකට හේතු ටික තියෙනවා. ඉතින් අපි පහුගිය අවුරුදු ගත්තත් කොච්චර සල්ලි දීලා තියෙනවද කියලා කිව්වොත් මේ ලොතරැයි ඉතිහාසයේ පෙරලියක් කරලා තියෙන්නේ NLB එක තමයි. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙක ලබා දීලා, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක සුපිරි තෑග්ගක් දුන්න එකම ලොතරැයිය තියෙන්නේ NLB ගාවේ තමයි, NLB මෙගා පව. ඉතින් මෙගා පව ලොතරැයි ඔබ ගන්නවා නම් දැන් ඕගොල්ලන්ට තව තවත් තෑගි දිනා ගන්න අවස්ථාව දීලා තියෙනවා. රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග, ඊට අමතරව ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටරයක්. මෝටරයක් නෙමෙයි, මෝටරයක් බොනවා කරන්නද නේද? සුපිරි මෝටර් රථයක්, කාර් එකක්. ඉතින් දිනා ගන්න අවස්ථාව දීලා තියෙනවා. රුපියල් 40කටම සුපිරි තෑගි තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි මෙගා පව කියලා කියන්නේ. වැඩි වැඩියෙන් ගන්න. ඇත්තම කිව්වොත් මම ගන්නේ මොකක්ද, කවුරු හැවත් මොන ලොතරැයිද, මං ගන්නේ මෙගා පව. දිනුම් අවස්ථා වැඩි, ප්‍රධාන පළවෙනි මුල්ම තෑගි තියෙනවා තුනක්ම. හරිද? ඉතින් කෝටි ගණන් වලින්ද කාර් වලින්ද අපිට සලකන හොඳම ලොතරැයිය තමයි මෙගා පව කියලා කියන්නේ. වැඩි පුර ගන්න පුළුවන් නම් පහක් ගන්න පුළුවන් නම් 100ක් ගන්න දිනන එකයි. ඉතින් කාටවත් නවත්තන්න බෑ. ඔබේ වෙලාව ආවොත්, ඔබ හරිම ලොතරැයි අරගෙන තිබ්බොත් ඔබ දිනුම් ආයෙදී කතා කරන්න දැන් අපි කොහොමද දන්නේ නේද? ඒක ඉතින් අරගෙනම බලන්න බෑ. කැරකිලා කැරකිලා අපේත් වෙලාව හොඳ වෙලා ඒ නම්බර ටික පිළිවෙලට TV එකේ යනකොට මේම නම්බරෙන් නම්බරයට ආවොත් කාට කියන්නද දෙයියෝනේ? ඉතින් ඒ නිසා වාසනාව ගැන නිකන් අඩුතක්සේරු කරලා හිතන්න එපා. කොයි වෙලාවක හරි ඒක ගාන්ට එනවා, ඒක පත්තු වෙනවා කොයි වෙලාවක හරි. හරිද? ලොතරැයි ගන්න කියලා මතක් කරන NLB එකේ මම ලොතරැයියක් අරගෙන මුලින්ම කරන වැඩේ ඒක දිනලද කියලා බලන එක. නෑ, ඒක දින්නට පස්සේ මුලින්ම කරන වැඩේ තමයි. මම මේ දවස්වල පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා ප්‍රයිම් ගෲප් එකේ සුපිරි ප්‍රොජෙක්ට් එකක් ගැන, ද ප්‍රයිම් කොලම්බෝ. මටත් ලොකු ආසාවක් තියෙනවා කොළඹට එන්න. මොකද දැන් මම සාමාන්‍යයෙන් කොට්ටාවේ ඉඳන් ඔෆිස් එනවා කියලා කියන්නේ පැයක් විතර මම තියන්න ඕනේ පාරට. ට්‍රැෆික් වෙලාවක් සෙට් වුණොත් පැය එකමාරක් දෙකක් වුණත් යන්න බැරි නැහැ. ඉතින් එච්චර කාලයක් මගේ මේ වටිනා නිවේදනයේ උල්පත මම ඇවිල්ලා. ඉතින් හිතන්නකො මගේ කාලය කොච්චර වටිනවද කියලා. මම පැය දෙකක් විතර පාරට නාස්ති කරනවා. මිනිස්සුන්ට බැන බැන කෑ ගහ තෙල් ටික පුච්චගෙන හිතන්න එතනට යන සල්ලි ටික තෙල් වලට. ඉතින් කොළඹට එන්න තිබ්බනම් මාර වටිනවා. හැබැයි මමත් එක එක තැන්වල පොඩ පොඩ බැලුවා කොතනටද එන්න හොඳ කියලා. හැබැයි මේ ගානට මෙහෙම ප්‍රොජෙක්ට් එකක් මට හම්බුනේ නැහැ. අපිත් ඉතින් සාමාන්‍ය මිනිස්සුනි, අපිටත් ඉතින් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ. දැන් බලන්න ඔබට මේ ලිමිට් එකේ මේ අපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්ද බැරිද කියලා බලන්නකො. මම මුලින්ම පටන් ගන්නම් ගානෙන්. රුපියල් මිලියන 45 ඉඳලා ඔබට ගන්න පුළුවන්. රුපියල් මිලියන 45 ඉඳලා. ඒක එකපාර ගෙවන්නේ නැහැ. ඒකත් ඔබට පුළුවන් පොලිය නැතුව අවුරුදු 4කින්
ගෙවන්න පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා. පොලිය නැතුව ගෙවාගෙන යන්න. ඒ වගේ සිස්ටම් එකකට ඔබ කැමති නම් මන්නම් කියන්නේ වැඩේට අත ගහන්න කියලා. රුපියල් මිලියන 45 ඉඳන් තියෙන නිසා කාමර දෙක කාමර තුන ඔබට ගන්න පුළුවන්. මේක කෙලින්ම මේක ලොකු අපාර්ට්මන්ට් එකක්. තට්ටුම 39ක් තියෙනවා. 39 වෙනි කියන්නේ රූෆ් ටොප් එකේ තමයි මෙතන සැනකෙළිය තියෙන්නේ. මැජික් එක තියෙන්නේ. හරිද? රූෆ් ටොප් එකේ තමයි ඌසම ජිම් එක,

තියෙනවා අවුට්ඩෝ ජිම් එකක්, ඊට පස්සේ පිකල් බෝල් ක්‍රීඩා පරිශ්‍රයක් තියෙනවා, පොඩක් සෙල්ලම් කරන්න, පොඩ්ඩක් දඟලලා කරලා එක්සර්සයිස් කරලා. අනිත් එක ලංකාවේ උස්සම ජිම් එකේ තමයි ඔබ එක්සර්සයිස් කරනවා. මම නම් එහෙනම් TikTok කරනවා. TikTok මයි කරන්නේ, එක්සර්සයිස් කරන්නේ TikTok. ඉතින් ඒක ලයිෆ් එකට අලුත් එක්ස්පීරියන්ස් එකක්. අපි හැමදාම අපිට හැමදේම එකම විදිහට තිබ්බොත් අපිට අපේ ජීවිතය හරියට කම්මැලි බෝරින් වෙනවා නේද? ඉතින් ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මිනිස්සු අමුතු ස්ටයිල්ස් වලට කොණ්ඩෙ කපන්නේ, එකම විදිහට කොණ්ඩෙ කපලා කපලා වෙනස් කරනවා, වෙනම විදිහක්. දිගට තිබ්බ කොණ්ඩෙ කොට කරනවා. හිතාගන්නද ඔච්චර දෙයක් කරාද කියලා අපිට පුදුමයි. හැබැයි ඒ ජීවිතේ පොඩි වෙනසක් ගන්න කැමති මිනිස්සු එහෙම වෙනස්කම් ඕනි. ගෙදර සමහර දවසට අපි පුටු සෙටි මාරු කළා, සෝෆා මාරු කළා, ටීවී එක නිරිත තිබුණ එක ගිනි කොනට දාලා ඔය වගේ අපි පොඩි වෙනසක් කරනවා. ඇයි? එකම දේ දැකලා දැකලා දැකලා දැකලා අපිට ඕනි පොඩි වෙනසක්, පොඩි බ්‍රේක් එකක්. දැන් මං හිතන් ඉන්නේ ඉතින් අරවින්ද අයිය හැමදාම දකින්නවනේ පොඩි වෙනසක් කරන්න ඕනේ. බලමු බලමු බලමු බලමු බලමු. එයා මාව වෙනස් කරන්න කලින් මමවත් කරන්න එපා නේද? ඉතින් එහෙම ජීවිතේට ඕනි වෙනසක්. ඉතින් ඔබ දැන් ඉන්න පරිසරයේ මොහොම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කවදා හරි ඔතනම මේ මොකක් හරි ක්ලෝසින් එකක් දකින්නට වඩා හොඳ නැද්ද? මේ කොළඹ තියෙන වෙනම ජීවිතයක්. අපිට හැමදාම අපේ හීනයක් තිබ්බා කොළඹට එන්න. හැබැයි ඒ හීනෙට හරි තැනක් අපිට තිබුණේ නැහැ, හරි පාරක් අපිට තිබුණේ නැහැ. අපිට ඒ හීනේ ඇචීව් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් ප්‍රයිම් ගෲප් එක ඒ හීනේ හැබෑ කරලා දෙන්න දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා තිනවා. රුපියල් මිලියන 45 ඉඳලා ඔබට ගන්න පුළුවන් මේක ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක්, අලුත්ම ස්ටයිලිෂ් විදිහට හදලා තියෙන අපාර්ට්මන්ට් එකක්. ඊට අමතරව ඕගොල්ලෝ කොළඹ 7 කොළඹ 8ට ඉතාම සමීපව ඉන්නේ. කොලේජ්ද, ස්කෝලද, ප්‍රයිවට් ස්කූල්ද, හොස්පිටල්ස්ද, ෂොපින් මෝල්ස්ද ළඟ ළඟ තියෙනවා. හරිම සුඛෝපභෝගී ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. ඊට අමතරව ආරක්ෂාව ගැනත් හිතලා තියෙනවා. ප්‍රයිම් ගෲප් එකේ හැම ප්‍රොජෙක්ට් එකක්ම ආරක්ෂාව ගැන හරියට හිතන ප්‍රොජෙක්ට්ස්. ඉතින් ඒ පැත්තෙන්නුත් ඔබව ඔබට හිතන්න දෙයක් නැහැ. ඔබටම ඔබේ ගෙදරට සිකියුරිටි සර්විස් එකක් දාගෙන එහෙම නටන්න දෙයක් නැහැ. හරිද? ඒව ඔක්කොම මේ ප්‍රයිම් ගෲප් එකේ ද ප්‍රයිම් කොළඹෝ වල තියෙනවා කියලා මතක තියාගන්න. ඒ විතරක් නෙමෙයි, හිතනකෝ දැන් මේක ඔබ ආයෝජනයක් විදිහට ගන්නවා කියලා කාලයක් ගිහිලා විකුණන්න ගන්නවා නම් එහෙමයි, පදිංචි වෙන්න ගන්නවා නම් එහෙමයි. තවත් සමහර කට්ටිය කරන වැඩක් තමයි මෙහෙම ලස්සන තැනකින්, හොඳ තැනකින් කොළඹ පැත්තට වෙන්න ඔහම අපාර්ට්මන්ට් එකක් අරගෙන දාලා ඔක කාලයක් යනකොට කුලියට දෙනවා. ඒකත් හොඳ බිස්නස් එකක්. මොකද සාමාන්‍යයෙන් මේ ප්‍රොජෙක්ට් එකෙන් ඔබ ගන්න අපාර්ට්මන්ට් එකක් කුලියට දුන්නොතින් මේකේ සම්පූර්ණ වටිනාකමෙන් 6% කුලිය ආදායම විදිහට ගන්න පුළුවන් කියන එක විතරක් මතක තියාගන්නකෝ. ඒ ඔක්කොමත් එක්ක අපි ඔයගලන්ට කෝල් කරන්න නම්බර් එකක් දෙන්නම්. මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න ප්‍රයිම් ගෲප් එකට 0771-777-333 ට කතා කරන්න. එතකොට ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි සුපර්මෙට් ගැනත් කතා කරලා පොඩි බ්‍රේක් එකකට යමු. ලස්සන සින්දුවක් අහමු. සුපර්මෙට් කියන්නේ මොකක්ද කියලා ඉස්සලා බලමුකෝ. සුපර්මෙට් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සිංක් ඇලුමිනියම් සන්නාමය තමයි සුපර්මෙට්. සුපර්මෙට් කවුද අපිට හඳුන්වලා දෙන්නේ? රයිනෝ රූෆින්. අවුරුදු 60ක විශ්වාසය තියෙන රයිනෝ රූෆින් තමයි සුපර්මෙට් අපිට හඳුන්වලා දෙන්නේ. දැන් මේ සුපර්මෙට් වලින් අපිට කරන්න පුළුවන් වැඩ මොනවාද? ඕගලගේ වහල ගහන වැඩක් තියෙනවද? රූෆින් වැඩක්. ඒ වැඩේ කරන්න පුළුවන්. ක්ලැඩින් කරන්න. ඔය ලස්සනම ලස්සන බිත්ති අපි හොටෙල්ස් වල එහෙම දකින්නේ බිත්ති නෙමෙයිනේ තියෙනව, ක්ලැඩින් කරලා තියෙන. හරි ලස්සනයි. ඒ කියන්නේ පිට රටවල් වල ලස්සන ලස්සන මැගසින්ස්, ෆොටෝස්, ඩ්‍රාමා, ෆිල්ම්, සීරීස් වල අපි දකින ලස්සන ගෙවල්. අනේ අපිට හැමදාම, මට නම් චූටි කාලේ හැමදාම හිතිලා තියෙන දෙයක් තමයි ඒ වගේ අපිට කරන්න විදියක් නැහැනේ. අපි බිත්තිම නිබඳින්න එක මට හිතිලා තියෙනවා. මම ආසයි ඒ ලස්සන ස්ටයිල් එකට. ඉතින් ඒ වගේ ලස්සන ගයක් ඔබට ඕනි නම් හදාගන්න ඔබට වෝල් ක්ලැඩින් කරගන්න පුළුවන් සුපර්මෙට් වලින්. ගේට්ටුව ක්ලැඩින් කරන්න පුළුවන්, ගේට් ක්ලැඩින්. ඊට පස්සේ සීලිමට තියෙන ඒගොල්ලගේ විශේෂ ප්‍රොඩක්ට්ස්. පර්ලින් කරන්න, වැහි පීලිවලට, උපාංගවලට, මේ හැම දෙයකම සිංක් ඇලුමිනියම් සන්නාමය බ්‍රෑන්ඩ් එක තමයි සුපර්මෙට් කියලා කියන්නේ. මම ආයෙ කියනවා මේක රයිනෝ වැඩක්. ඒ නිසා දෙපාර හිතන්න දෙයක් නැහැ. ඔබ වැඩේකට අත ගහනවා නම් මේක තමයි හොඳම ප්‍රොඩක්ට් එක, සුපර්මෙට්. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපි මේ සිංක් ඇලුමිනියම් ගැන කතා කරද්දී දැන් මේක ආලේපණයක විදිහටනේ දැන් මේක එන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි අපේ වැරදි මත තියෙනවා. දැන් අපි හිතනවා දැන් මේ මලකඩ කන එක අපේ රටේ තියෙනවනේ වෙරළ බඩ වෙන්න පුළුවන්. අපේ සාමාන්‍ය ගෙවල් වුණත් කාලයක් යනකොට මොන හරි එහෙම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනකොට ඕවා මලකඩ කන සීන් එකක් තියෙනවනේ. අපි හිතනවා දැන් මේ තහඩුව, ඝනකම තහඩුවක් දැම්මත් මලකඩ කන්නේ නෑ වගේ. අනේ මන්ද අපේ සිතුවිලිත් ඇවිල්ලා නේද? ඇතර නොබෙල් තෑග්ග දෙන්න ඕනේ අපේ සිතුවිලි වලට. මේ තහඩුව පොඩ්ඩක් ඝනකම වුණත් මලකඩ කන්නේ නෑනේ.
වයි පුත්කින ඔව්ෝ වනේ ඔව්ෝ ඇත් ඇත් ඇත්. එහෙම එකක් නෑ. මලකඩ කන නොකන එක සහ තහඩුවේ ඝනකම අතර සම්බන්ධතාවයක් නෑ. ඒකට වැදගත් වෙන්නේ ඒ පාවිච්චි කරන ඒ තහඩුවේ තියෙන්න ඕනි නියමිත AZ අගය කියන එක තමයි වැදගත් කාරණාව. ඉතින් නියමිත ගානක් තියෙනවා ලෝකෙම නම් කළා ඒ AZ අගය තියෙන්න ඕනි 150ක ගානක් කියලා. ඉතින් ඒ ගාන හරියටම තියෙන සින්ක් ඇලුමිනියම් නිෂ්පාදනය තමයි සුපර්මෙට් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක මලකඩ කන්නේ නැහැ. ඒ වගකීමත් ඔබට හම්බ වෙනවා. එතනින් එහාට ගියාම අපි වගකීම ගැන කතා කරමු. සුපර්මෙට් සඳහා අවුරුදු 10ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉතින් හොඳ විශ්වාසයෙන් ඔබට ගන්න පුළුවන් ගයක් දොරක් ලස්සන කරලා නේද? නිකම්ම ගයක් හදනවට වඩා නිකන් ලස්සන පෙනුමට අර තියෙන්නේ අර මේගොල්ලගේ ගේ නේද? දිස්නලගේ ගේ වල බාම්කෝ තියෙන ලස්සන නේද? දැන් එහෙම නෙමෙයි කියන්නේ. අර තියෙන මොකද අර අයි දිස්නලගේ හපෝ බලන්න කැත. එහෙමනේ දැන් තියෙන්නේ. ඒක අපි කන්වර්ට් කරගමු. ඒක අපි චේන්ජ් කරගමු ලස්සන ගෙදරකට. ගෙදර ලස්සන කරගන්න රූෆින් පැත්තෙන්ද, වෝල් ක්ලැඩින්ද, ගේට් ක්ලැඩින්ද, සීලින්ද, පර්ලින්ද, වැහි පීලිද, උපාංගද, මේ ඔක්කොම ඔබට ලංකාවේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන් සුපර්මෙට් නම මතක තියාගෙන වැඩිපුර විස්තර දැනගන්න ඕනි නම් මෙන්න මේ නම්බර් එකත් ලියාගන්නකෝ. 0112 693 683 0112 693 683. ඒ වගේම දිවෙන පුරාම ඉන්නෝ බලලත් අලවි නියෝජිතවරු සුපර්මෙට් තහඩු කියලම බය නැතුව ඉල්ලන්න, නම කියලම බය නැතුව ඉල්ලන්න. හරි ප්‍රොඩක්ට් එක ගන්න. ගෙයක් දොරක් හදනකොට විශේෂයෙන් හරි දේ ගන්න. ආයි ආයි කඩලා බිඳලා හදන ඕවා හරි කරදර වැඩ බ්‍රෝ. වන් ෂොට් වැඩේ ඉවර කරගන්න. නවයයි 49යි.

0: අපි තාතිර අරන් දුන්නනේ බේක් X55 SUV එකක්. මේක අපේ නැන්දලා දැනගෙන. හරිද? ඊයේ ඉතින් තකහණිය මෙච්චර අවුරුදු 60ක් විතර කෝල් කරේ නැහැ. ඔන්න තකහණිය කෝල්. ආපුතේ ඉතින් කොහොමද? How are you? How old are you? How old? පොඩ කාලෙකින් වයස මතක නැහැ. How old are you? මං කෝ මේ ඉතින් හොඳයි ඉන්නවා. නැන්දේ ඉන්නවා. ඉතින් කොහොමද නැන්දලා කොහොමද? මේ පුතේ මම මේ කතා කරේ මේ තාත්තට මේ බයික් එකක් අරන් දීලා නේ. බයිසිකල. බයිසිකල. මංගා මගත බයිසිකලයක් කරන් දෙලා නෑ බයික් එකක් කරන් දීලා කියලා මං දැක්කා දාලා තිනවා මේ Facebook එක නෑ මංගා නෑ නැන්දි මේක බේක් X55 මේක SUV එකක් බයික් එකක් අපේ ගෙදර තියෙනවනේ කොහොමත් නැන්ද මේ Pulsar N160ක් තියෙනවනේ කොහොමත් නැන්ද මේක බේක් X55 මේක SUV එකක් අනේ ඇත්තද පුතේ කිව්වා විතරයි ෆෝන් එක කට් උනා අනේ ඇත්තද පුතේ මේමයි අහල පහල මිනිස්සුන්ට නෑදෑයින්ට දැනෙන්න ගන්න ඕනි වාහනයක් හරිද? මේ කැට දාලා කියන්නම්. මේ වාහනේ ගත්තොත් කවුරුත් අහනවා මොකද්ද මේක? මොකද්ද විස්තර අහන්න එක අහනවාමයි. ඒකෙන් නම් බේරෙන්න ඔබට හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඉතින් අහක බලාගෙන යන්න එපා. කියන්න විස්තර කියන්නත් ඉතින් ඔබ දැනගෙන ඉන්න එපා නේද? මේක බේක් X55, බයික් X55. කියනවා බීජින් කියලා. කියනවා ඉස්සරහින් බීජින් කියලා ලස්සනට ගහලා තිනවා. මොකද මේක බීජින් සමාගමෙන් තමයි ලංකාවට එවන්නේ. ලංකාවට එවන්නේ අපේ රටේ ඉන්න ලොක්කා ගාවට එවන්නේ. සුපිරිම සුපිරි දැවැන්තයා ගාවට එවන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙත තමයි. ගෙනල්ලා ඒගොල්ලෝ විශ්වාසයෙන් බාර දෙන්නේ අපේ රටේ ජනතාවට මේක බෙදා හරින්න කියලා. ඉතින් ඔබ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙත ගියොත් ඔයගලන්ට බයික් X55 SUV එක බලා ගන්න පුළුවන්. මේකේ විශේෂ කාරණා ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. පළවෙනියෙන්ම කියන්න ඕනේ මේක නවීන තාක්ෂණයෙන් ආපු ලස්සන පෙනුමක් තියෙන මේක දැක්ක ගමන් හිතනවා ඉලෙක්ට්‍රික් එකක්ද කියලා. මේක ඉලෙක්ට්‍රික් නෙමෙයි. මේක පෙට්‍රල් වලින් දුවන වාහනයක්. අලුත්ම තාක්ෂණය සුවපහසු ආරක්ෂාව. මේ හැම දෙයක්ම 100%ක් බලලා හොඳම කාර්යක්ෂමතාවයක් තියෙන සහ මිනිස්සුන්ට ආස වෙන්න එපා. කොච්චර වැඩේ හොඳට නැගලා ගියත් හොඳ පර්ෆෝමන්ස් තිබුණත් මේක බැලුවම ලස්සන නැත්තන් නිකන් නේ. බැලුවම නිකන් ආපෝ මොකද්ද මේ වගේ හිතනවා නම් ඒක හරියන්නේ නැහැ නේ. මිනිස්සු ආසයි ලස්සන වාහනයක් පදින්න. මිනිස්සු ආසයි අහනවට කවුරුත් මචං ඔයා මොකද්ද මේ පාවිච්චි ඔෂා නියමයිනි කියලා කියනවට ආසයි. ඔබ ආසයි වාහනේ ලොක් කරලා යනකොට පොඩ්ඩක් දෙපාරක් හැරිලා වාහනේ දිහා බලලා ඈත බලලා සමහර කරලා බිල්ඩින් උඩට නැගලත් බලනවා. ඔෆිස් එකට ගිහලා උඩින් නම් බලනවා වාහනේ කොහොමද මේ ෂා මගේ වාහනේ හරි ලස්සන. එහෙම ආස වාහනයක් නම් හොයන්නේ ඒකට හරින වාහනේ තමයි. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඔබ වෙත ගෙන්වන බයික් X55 කියලා කියන්නේ ලස්සන කලර් සෙට් එකක්ම තියෙනවා. අපි පහුගිය දවස්වල මේකේ ආරක්ෂාව ගැන කතා කරා. මේක කාර්යක්ෂමතාවය ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනි. මේක ඇවිල්ලා 1.5 liter turbo charge petrol engine එකක් තියෙන අශ්ව බල 185 දක්වා. වව්! හොඳ අශ්ව බල. හෝස් පවර් තියෙනවා 185 දක්වා තියෙන. ඊට පස්සේ ස්මූත් ඩ්‍රයිව් එකක් ඔගලන්ට අරගෙන දෙන කාර්යක්ෂමතාවය හොඳටම වැඩි. නගරයේ පැද්දත් දුර්ගමන් ගියත් ඒක විශිෂ්ට සහයෝගයක් ඔබට දෙනවා. තෙල් පැත්තෙන් වුණත් හැමදේම බැලන්ස් කරලා ඔබට දෙනවා මේ බයික් X55 එකෙන්. ඉතින් ගානත් හරිම සාධාරණයි. මාකට් එකේ ඔබට අහන්නවත් ලැබෙන්නේ නැති වාහන මිල ගණන් ඔබේ ඔළුවේ තියෙනවානේ. ඊට වඩා සෑහෙන අඩු ගානකට ඔගලන්ට බයික් X55 එකක් ගන්න පුළුවන්. ඔගොලු ගාව තියෙනවා නම් නායි අමතකුණා නීයේ ළඟදි දවසකත් අමතකුණා මන්නේ වොරන්ටි එකක් කියලා වනි කියන පර්මිට් එකක් ඔගොල්ලෝ ගාව තියෙනවා නම් පර්මිට් එකක් සෑහෙන අඩු ගානකට ඔගොල්ලන්ට බයික් X55 එක ගන්න පුළුවන්. පර්මිට් එකක් නැහැ කියලා වරි වෙන්නත් එපා. මොකද ඒ අඩු කරන ගාන ඒ කියන්නේ ඒ පර්මිට් එකකින් අඩු වෙන ගාන ළඟින්ම යන ගානකට ඔගලන්ට බයික් X55 එකක් අපේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් ගන්න පුළුවන් කියලා විතරක් මතක තියාගන්නකෝ. හරිද? අපි කන්ටැක්ට් කරන්න නම්බර්ස් දෙන්නම්. යා දෙන්න බැරි මොකද අපි නම්බර් එකක් දෙන්නම් කන්ටැක්ට් කරගන්න. 011 4 700 678 011 4 700 678 ආයි කියන්න 011 4 700 678 මේ නම්බරයකට කතා කරන්න. බයික් X55 ගැන විස්තර දැනගන්න වැදගත්ම දෙයක් තියෙනවා අපේ ඩේවිඩ් පීරිස් එක ගැන කතා කරද්දී. ඒගොල්ලන්ගේ අලවියෙන් පසු ලබා දෙන සේවා සහය ගැන අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒකනම් නෙක්ස්ට් ලෙවල්. මොකද වාහනයක් ගන්න අලුත අපි ඒක ආසාවට ගත්තට වාහනයක් පාවිච්චි කරද්දී එන එක එක පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. සර්විස් එකක් වෙන්න පුළුවන්. ස්පෙයා පාර්ට්ස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතනදී අපිට ඒක හරියට කරගන්න බැරි වුණොත් අපිට ඔහේ වාහනේ පැත්තකට තියලා ස්පෙයා පාර්ට් එකක් එනකන් අවුරුදු ගණන් මාස ගණන් බලාගෙන ඉන්න වුණොත් මං හිතනවා ඔබ වාහනයක් ගත්ත එක පිළිබඳ සම්පූර්ණ තෘප්තියට ඔබ පත්වෙන්නේ නෑ. එතන තියෙන අඩුවක් ඩෙෆිනීට්ලි. ඉතින් ඒ නිසා ඔබට කාලයක් ගියත් වාහනය බබා වගේ බලලා දෙනවා ඩේවිඩ් පීරිස් එක. ඉතින් ඒ විශ්වාසයත් මෙතන තියෙනවා කියන එක විතරක් මතක තියාගෙන ආයි මම නම් එක මතක් කරනම් 0114 700 678 කතා කරන්න. අර බජාජ් වීගෝ ත්‍රීවිල් එක ගැන කියද්දී තල්විෙන් පසු සේවාව ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මට ඒක ඇල පොඩක් එතනදී කියන්න මිස් වුණා. බජාජ් වීගෝ එකක් ගනිද්දී ගත්තට පස්සේ ඕගලන්ට දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් අපිට මිනිස්සුන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි බජාජ් නැතුව වෙන වෙන ඒවා ගත්තම ස්පෙයාර් පාර්ට්ස් එහෙම හොයාගන්න මාර කට්ටක් කන්න ඕනි කියන එක. හැබැයි ඔබට එහෙම කටු කන්න වෙන්නේ නැහැ බජාජ් වීගෝ එකක් ගත්තොත්. ආයිතින් අලවිජාලේ 1400කටත් වඩා වැඩි ලොකු අලවිජාලයක් තියෙන නිසා ඕගලන්ට අවශ්‍ය කරන සර්විස් එකද ස්පෙයාර් පාර්ට්ස් ද හැම දෙයක්ම හරි මික්මනට ගන්න පුළුවන්කම තියෙනවා කියන එක විශේෂයෙන් කියන්නේ. ඒක හිතට මාර සහනයක් වාහන පාවිච්චි කරන මිනිසුන්ට. ඒ තමයි වාහනේ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් ලොකුම සහතිකය. ඒක තමයි. හරිද? ඊළඟට අපි බලමු හැඩට වැඩට යන්න යකඩ හීනයක් ඔබට තියෙනවා නම් අපි ඕගලන්ට මතක් කරනවා නියම භාණ්ඩයක් තියෙනවා. බජාජ් පල්සර් N160 මේක ඇවිල්ලා සුපිරිම සුපිරි පොෆෝමන්ස් තියෙන බයික් එකක්. ඉතින් මේ අපි ගණන් වලින්ම පටන් ගමු. පල්සර් N160 එක තියෙනවා, පල්සර් N160 ප්‍රීමියම් එක තියෙනවා. ඉතින් N160 එක ඔබ ගන්නවා නම් රුපියල් 974,950 ගන්න පුළුවන් ලොකු ඩිස්කවුන්ට් එකක් මේ දවස්වල දාලා දෙනවා. ඩිස්කවුන්ට් එකෙන් පස්සේ රුපියල් 899,950 ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ස N160 ප්‍රීමියම් එක රුපියල් 999,950 තමයි එක සෙලින් ප්‍රයිස් එක. ලොකු ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා ඔබට ගන්න පුළුවන් 949,950. ඉතින් ඒකටත් යන්න ඕනේ ඩේවිඩ් පීරිස් එකේ බයික්ස් විකුණන ෂෝරූම්ස් වලට. ඉතින් මේ බයික් එක ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන, මේ බ්‍රේක් සිස්ටම් එක ගැන හැමෝම කතා කරනවා. මොකද සාමාන්යයෙන් අපි බයික් එකක් අරන් යනවනේ පොඩි ස්පීඩ් එකක යනවනේ. එතකොට අපිට හරි වෙලාවට බයික් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. රෝද දෙකයි තියෙන්නේ. ඉතින් ඒ කන්ට්‍රෝල් එක 100%ක්ම හොඳටම දෙන්න ඒගොල්ලෝ ඩුවල් චැනල් ABS සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ මේ කැටගරි එකේ තියෙන අනික් බයික්ස් වල දකින්න ලැබෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක කම්පයා කරලා බලද්දී ඉතින් හොඳම පර්ෆෝමන්ස් තියෙන සහ ආරක්ෂාව ගැනත් හොඳටම හිතලා තියෙන බයික් එකක් කියලා ඔබටම තේරෙයි. වීඩියෝස් බලන්න, වාහනයක් ගන්න කලින්, මොන හරි දෙයක් ගන්න කලින්, ෆිල්ම් එකක් බලන්න කලින්, ඉස්සර නැති අපේ අම්මලා තාත්තලට තිබුණු නැති අවස්ථාවක් අපිට තියෙනවනේ අපේ ජෙනරේෂන් එකේ ඉඳන් ඉස්සරහ පරම්පරාවට. ඒ තමයි අපිට පුළුවන් බලන්න, ඒකේ රිවිව්ස් බලන්න, කමෙන්ට්ස් බලන්න, ඒක ගැන තියෙන වීඩියෝස් බලන්න, මිනිස්සුන්ගේ සැබෑ අදහස අපිට දැනගන්න පුළුවන්. ඉතින් එහෙම පොඩ්ඩක් වීඩියෝස් බලන්න. එතකොට මේ පල්ස එක මට බයික් පදින්න බෑ. හැබැයි මගේ හිත ඇතුලේ පල්ස N160 එක ගාල හැම තැනම දුවනවා. ඒ තරම් ආසයි. මොකද ඒකේ ලස්සන පෙනුමට කවුරුත් ආස හිතනවා. හරිද? ඉතින් අපි මේකේ තව මොනවාද, මේකේ එන්ජින් එක CC160 එන්ජින් එකක් තියෙන්නේ. ඩුවල් චැනල් ABS සිස්ටම් එකක් තියෙනවා මම ඒක කිව්වා. ඊට පස්සේ මේකේ ස්ලිපර් ක්ලච් එකක් තියෙන්නේ. ස්ලිපර් ක්ලච් එකක්, ඒක මොකද කියලා දන්නේ නැහැ. හැබැයි බයික් පදින ඕගොල්ලෝ දන්නවා ඇතිනේ නේද? ඊට අමතරව තව මොනවාද මේකේ තියෙනවා, මෝඩ්ස් ටිකක් තියෙනවා. මේක පදිනකොට රේන් මෝඩ් එක තියෙනවා, රෝඩ් මෝඩ් එක තියෙනවා, ඕෆ් රෝඩ්, ඒ රෝඩ් මේ මෝඩ්ස් වලට දාලා ඔබට බයික් එක පදින්න පුළුවන්. ලස්සනම ලුක් එකක් තියෙනවා. හැම පැත්තම ගැන හිතලා තියෙනවා. ඉතින් බයික් එකක් ගන්න ආසාවක් ආව නම්, වීඩියෝස් බලලා ඔබ ඉන්ස්පයර් වුණා නම් අනිවාර්යෙන් අදම යන ඩේවිඩ් පීරිස් එකට 0114 700 600 කියන නම්බරයකට කතා කරලා ගන්න. බජාජ් පල්සර් N160 එකක්, එහෙම නැත්නම් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් එකක් අලවියෙන් පසු සුපිරි සේවාවත් ඩේවිඩ් පීරිස් එකෙන් හම්බ වෙනවා කියලා කියමින් දවස් දෙකක බ්‍රේක් එකක් ගන්න මම ඔබෙන් සමුගෙන යමි. හරිද? එහෙනම් අපි හැමවෙම සඳට අරවින්ද එතකොට ලංකාවට ඇවිල්ලා ඉඳි. අපි ලංකාවෙ ඉඳන් ෂෝ එක කරමු. ඊට පස්සේ ඉතින් මටත් ට්‍රැවල් කරන්න තියෙනවා. යුරෝප් ටුව එකක් තියෙනවා. බලමු මේවා අපි තව ඉස්සරහට නේද? අපි ඒවා බලමු. ඕකේ, එහෙනම් සුබ දවසක්, සුබ සතියන්තයක්. පරිස්සමෙන් සතුටින් ඉන්න. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. හරි? ඕකේ. මම විස්නාමුණ සිංහ නොහොත් ආශර්ය.
1: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: Siyatha, Big Twin Lady, Miss World Sri Lanka 2026.
3: ඔබත් මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
4: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න
2: Siyatha, Big Twin Lady, Miss World Sri Lanka 2026.
4: Title sponsor.
5: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
6: සමහරු එන්නේ සද්ද අහලා.
7: තව සමහරු එන්නේ සුවඳට.
6: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක්ක fun එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
8: Down South in the morning.
7: Gol International Expo 2026.
8: 2026.
6: Motor Show.
7: Lifestyle Expo.
6: Construction Expo.
7: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
7: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද
8: Gol International Expo 2026
9: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
10: සියත පත්‍රයේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
11: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
12: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න.
13: ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
14: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක්. මැජෙස්ටික ලංකා ටයිල්ස්.
16: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
17: ෆස්ට් එකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? මෙදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතය ගොඩනගන්න.
18: අයියා මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
18: අයියා මට මල් ගොඩක් දීලා
19: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
18: හච් 15 පිස්සුවක්ම තමයි
20: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා
21: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
22: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676252630
23: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
24: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් ඉස්තරම්
25: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
26: Turn 98.2 and 98.4
27: වන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි
28: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
27: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
28: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
27: කතාවට දක්ෂ නම් මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
28: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 6044ට අපිට WhatsApp කරන්න.
27: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
0: එකපාරයි. ලොකේ කොනේ කොහේ හෝ Friday වන listen
1: සියතම අනුවතයි. දශම දෙකෙන් අනුවතයි. දශම හතරෙන්
2: සියත
1: දෙවයින පුරා
3: උදේ 10 විනාඩියටයි දැන්.

0: டாடா டாப் ஸ்டோரி.
1: குருவிட கெட்டுமின் ரந்தவியன் திதனிக் மருட. குருவிட බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. කුරුවිට පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූ තවත් රැඳවියන් පිරිසක් රෝහල්ගත කළ බවයි. කුරුවිට බන්ධනාගාරයේ අද අලියම සිට නොසන්සුන්තාවක් හටගෙන ඇති රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමගයි. මේ ඒ පිළිබඳව නවතම තොරතුරු ගෙනෙන සියත වාර්තාකරු චමත් කෞෂාන්.
2: අද උදෑසන රත්නපුර කුරුවිට බන්ධනාගාරයේ ඇති වුණු කලහකාරී හැසිරීම අවිස්සාවෙල්ල සහ රත්නපුර කණ්ඩායම් දෙකක් අතර ඇති වුණ ගැටුමක් නිසා තමයි මේ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාව සිදුලා තියෙන්නේ. මේ වන විට මරණ දෙකක් දැනට සිදුලා තියෙනවා. ඒ වගේම තව 14 දෙනෙකුට තුවාල ලබා රත්නපුර රෝහල සඳහා ඇදුළත් කර තිබෙනවා. මේ වන විට ආරක්ෂාව තරකව තිබෙනවා. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ වගේම රත්නපුර පොලිසිය, කුරුවිට පොලිසිය ඒ වගේම සියලුම ආරක්ෂක නිලධාරීන් මේ වන විට මේ බන්ධනාගාරයේ වටා ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ වගේම රැඳවියන්ගේ ඥාතීන් මහරක් ඇවිල්ලා ඉන්නවා. ඒ අයට මේ වෙලාවේ මේ තියෙන වාතාවරණයත් එක්ක රැඳවියන් බැලීමට නොහැකි තත්ත්වයක් තමයි පවතින්නේ. මොකද ආරක්ෂාව දැඩි කර තිබෙන නිසා කුරුවිට බන්ධනාගාරයේ සිට සියත FM වෙනුවෙන් මම චමත් කෞෂාන්.
1: මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ගැටුමට සම්බන්ධ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashamathekan, Anuwatai Dashamahataran, Siyata.

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500කට WhatsApp කරන්න.
3: Siyata Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරුවෙන්න Between Lady ඔබත් සැනින් දිදුලන
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න

0: සසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුල
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක් නම් ඉස්තරම්
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: 1500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න
7: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
6: advance ticket ටික pay
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5 ම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි. අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
15: සියත divine

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
8: ක්ලබ්. කෑමක නම් කෑම රසටම තිබුණා
9: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
10: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: මොකෝ මේ තරහින්?
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාව ආනේ කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්වෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
17: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
16: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
17: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
18: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
19: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, ලයිට්, වාටර්, ෆෝන්, බිලට සහනය මෙන්න.
18: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388. CDB රන්නය, රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන.
20: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
21: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
20: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
20: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
18: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
22: 98.2 98.4.
23: අද විතරයි සිකුරාදා.
22: සියත දෙවයින පුරා

උදේ 10යි විනාඩි 45යි දැන් වෙලාව. වීකෙන්ඩ් එක පටන් ගන්නයි හදනද අගෝස්තු මාසේ 7 වෙනිදා. තිලකවර්ධන එකත් එක්ක කතා කරද්දී අපි මතක් කරන ඔබට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක, ඊට පස්සේ තිලකවර්ධන සෙලියුල් එක, ඒත් එක්කම තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක. ඒ අතර මේ ටික අපි ටිකක් කඩුවෙන් කතා කරේ තිලකවර්ධන බ්ලොසම් එක. සාමාන්‍යයෙන් ගෑන් ළමෙක්ව දවසම දාලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ, කරදරයක් නැහැ. ඒක ඇතුළේ ඇවිදවිදිදී මොකද ඒ තරම් එයාලා ආස කරන දේවල් තිලකවර්ධන බ්ලොසම්ස් ඇතුළේ තියෙනවා. ඔන්න අද අගෝස්තු 7 වෙනිදා, 8 වෙනිදා, 9 වෙනිදා මේ කියන දවස් තුනේ තිලකවර්ධන බ්ලොසම් එකකට යනවා නම් හැබැයි වත්තල හරි කිරිබත්ගොඩ හරි වෙන්න ඕන. හරිද? ප්‍රීමියම් ජපනීස් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් රේන්ජ් එකකටම ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ඔන්න ඒගොල්ලෝ ලෑස්ති කරලා තිනු. දැන් යාළගේ අවුට්ලට්ස් තිනු කිරිබත්ගොඩ, මහනුවර, නිට්ට බෝජාල, කුරුණෑගල. හැබැයි මේ ඔෆර් එක තියෙන්නේ කිරිබත්ගොඩේ වගේම වත්තල ශාඛාවල විතරයි. ඒ තැන් වලට ගියොත් ඔබට වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ට්‍රයි කරලා බලන ලොකු රේන්ජ් එකක් තියෙනවා සහ ඩිස්කවුන්ට් එකක් සෑහෙන ලොකු එකක්. ඒකින්ද chance එක miss කරගන්න එපා. බ්ලොසම් එකට යනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් මෙහා පැත්තේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකක් තියෙනවානේ. ඒ වෙතරත් ගිහිලා වීකෙන්ඩ් එකේ ඇඳුම් මෙහෙම ගන්න ඕන. වැඩේ ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ, මහනුවර, නිට්ට පූජාල, කුරුණෑගල. ඔන්න ආපහු ඔබට තැන් ටික මතක් කරා. ඒත් එක්කම මේ දවස් ටිකේම අපි ඔබට රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක පණිවිඩ කීපයක් මතක් කරා. දැන් ඔබට මේ දවස්වල නිවුස් බලන නම් සාද දවසෙත් ගොඩක් දෙනෙක් කතා වෙන්නේ මේ බන්ධනාගාරවල ඇති වෙලා තියෙන ගැටුම් ගැන. ඔබත් වැරදි තීරණයක් ගත්තොත් ඔබෙත් අන්තිම කාලේ ගත කරන්න වෙන්නේ සමහර විට ඒ වගේ තැනක වෙන්න පුළුවන්. සමහර විට ඔබ ඒ වගේ තීරණයක් මුලින්ම අරගෙන තියෙන ඔබේ යාළුවෙක් ඉඳ වෙන්න පුළුවන්. ආශ්‍රයන හැම දෙයකටම මුල වෙන්නේ ඔබට පුළුවන්. හැබැයි බෑ කියන්න, නැහැ කියන්න, එපා කියන්න, ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේ පළවෙනි පාර මේ දේවල් ඔබේ ජීවිතෙන් ඈත් කරනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ජීවිතේ ලස්සනට හොඳ තැනකට, ඔබ කැමති තැනකට අරගෙන යන්න. මොකද ඔබ වැරදි පුරුද්දකට යනවා කියන්නේ මුලින්ම ඔබට නැති වෙන්නේ ඔබේ සතුට, ඔබේ පවුලේ කට්ටිය, ඔබේ යාළුවෝ. ඒ හැමදේම ඔබ නැති කරගන්නවා. හැබැයි ඉතින් ජීවිතේ මනුස්සයට දෙවෙනි අවස්ථාවක් තියෙනත් එපේ. ඒකින් ඔබ ඒ වගේ පුරුද්දක ඉන්නවා නම් අපිට පුළුවන් ඉක්මනට මේකෙන් ගැලවෙන්න. අපි ඒකට උදව් කරන්න ඔබට මතක් කරන්නම් අංක තියෙනවා. ඒවට කතා කරලා ඔබට විස්තර දැනගන්න පුළුවන්. 1927 අංකයට කතා කරලා ඔබට පුනරුත්ථාපනය පිළිබඳ සහාය සායන කටයුතු ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබේ ප්‍රදේශයේ තේ වගේ මත්ද්‍රව්‍ය විජාව ආරම්භ වෙන ඔබට ඒ පිළිබඳ මොන හරි තොරතුරක් තියෙනවා නම් ඔබට පුළුවන් කතා කරන්න 18:18 කියන අංකයට. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ දවස ගානේ මතක් කරන්නේ. අද දවසේ අපි ගන්න හොඳ තීරණයක් තමයි හෙට දවසේ මේ මුළු රටේම අනාගතයේ තීරණය කරන්නේ.

0: යස්මට සියත
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕන
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
4: අයියමට මල් ගොඩාක් දීලා
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
5: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
2: මේ අවුරුද්ද තාවා
1: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

0: क्या था टॉप स्टोरी।
1: පල්ලන් සේනත් නොසන්සුන්තාවක්. මේගමුව පල්ලන් සේන බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. සියත වාර්තාකරු සඳහන් කළේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි. මේ අතර කුරුවිට බන්ධනාගාරය ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ වෙඩිතැබීමක් සිදු කර තත්ත්වය පාලනය කිරීමට සිදු වූ බවයි. කුරුවිට බන්ධනාගාරය ඇති වූ නොසන්සුන්තාවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගියා. තුවාල් ලැබූ රැඳවියන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ රත්නපුර රෝහල වෙතයි. බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද අලුයම ගැටුමක් හටගැනීමත් සමග නොසන්සුන්තාව හටගෙනුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්යබල කාය සහ පොලිසිය කැඳවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. ඒ රවි සෙනවිරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. රියානතුරකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ එම නඩුව ගොනු කර තිබුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashma Deken, Anuwatai Dashma Hataren, Siyata.

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙදල මගේ බනත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම. එතනි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්න ලයිසන් එක
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
3: Shopping Festival.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: කතරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
8: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
7: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
9: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
9: අවන්ස් ටිකෙන් ටික පේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය 3.50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේ සියර 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
12: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
13: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011.42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
20: ලොකේ කොනේ කොහෙ හෝ Friday වන listen
21: සියතම අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
22: සියත
21: දෙවයින පුරා

උදේ 11 විනාඩි 25යි දැන් වෙලාව. දෙමාපියන් විදියට ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්නේ දරුවන්ට හොඳම දේ දෙන්නනේ. ඒගොල්ලෝ ඉගෙන ගන්න ඉස්කෝලේ පාවිච්චි කරන පොත්පත්, ඊට පස්සේ අඳින ඇඳුම්, සමහරලා ඩිස්කෝල්ට ක්ලාස් එකට යන වාහනේ, හැමදේම ගැන ඔබ ටිකක් වැඩිපුර හිතනවනේ. හැබැයි ඔබට දරුවත් එක්ක කතා කරන්න වෙලාවක් තියෙනවද? සාමාන්‍යයෙන් ඔබ දවසේ කොච්චර වෙලාවක් දරුවට වෙන් කරලා තියෙනවද? එහෙම කතා කරන අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි නම් ඔබ දරුවන්ගේ පුංචි වෙනස හරි ඔබට තේරෙනවනේ. සමහරලාට පන්තිය හොඳට ලකුණු ගත්ත දරුවෙක් දැන් එච්චර ලකුණු අතර නැහැ. එයාට එහෙම ඉගෙන ගන්න එක ගැන ලොකු උනන්දුවක් නැහැ කියලා ඔබට තේරෙන පටන් අරගෙන ඇති. සමහරලාට ගෙදර කට්ටියත් එක්ක වැඩි කතාවක් නැහැ. කාමරේට වෙලාමයි ඉන්නේ. මොන හරි දෙයක් ඇහුවොත් තනි වචනින් උත්තර දුන්නා. එතනින් ඉවරයි. එහෙම වෙනව කියලා ඔබට දැනනනම් සමහර විට එයා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇත්තේ. ඔබට ඒක ගැන කතා කරන්න වෙලාවක් හදාගන්නම වෙනවා. මොකද අද දවසේ ඔබ දරුවා වෙනුවෙන් වෙන් කරනේ විනාඩිය තමයි හෙට ඉඳන් එයාගේ මුළු ජීවිතේම තීරණය කරන්නේ. දන්නවනේ හානිකර මද්‍රව්‍යත් එක්ක දරුවෝ තමයි ලොකුම ටාගට් එකක් වෙලා තියෙන්නේ. ඉතින් දෙමාපියන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඉස්කෝලෙන් පස්සේ දරුවෝ වැඩිම වෙලාවක් ඉන්නේ ගෙදර. අම්මා තාත්තා විදියට සමහරලාට ඔබ සහෝදරයා වෙන්න පුළුවන් ගෙදර ඉන්න. හරි දේ ඒ අයට කියලා දෙන්න ඕන. හරි තීරණේ ගන්න විදිය ගැන අනිවාර්යයෙන්ම ඒ අයට කියන්න ඕන. විශේෂයෙන්ම ඉස්කෝලෙන් එළියට ගිහලා ක්ලාසස් වලට යනකොට එක එක කට්ටිය හම් වෙනවනේ. හැම කෙනෙක්ම ඔබේ ගෙදරින් අම්මා තාත්තාක්වත් අයියාක් කත් නෙවෙයි කියලා දරුවන්ට කියලා දෙන්න ඕන. රටම එකට ජාතික මෙහෙමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරේ. වෙලාවනේ ඉතින් හැමදේටම ටයිම් එක ඉතුරු කරගන්න තමයි අපි ඔක්කොම කරන්නේ. ඉතුරු ටික පස්සට දානවා. දැන් වීකෙන්ඩ් එක පටන් ගන්නවා. එළියට ගිහිලා දුමක් හැම ගන්න ඔබට වෙලාවක් තියනවද? ඒකට මොනතරම් ඇඩියා එකක් තියනවද? වැඩේ බාර දෙන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට ලංකාවේ කොහේ හිටියත් ඔබට ඇඳුමක් එන්න ගන්න පුළුවන්. සේෆ්ම ඔන්ලයින් ප්ලට්ෆෝම් එක තමයි තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් කියන්නේ. ඇඳුමක් නෙවෙයි ඔබට gift එකක් විදිහට කාට හරි මොන හරි යවනවා නම් බොච් එකේ ඉඳන් ඔබ දන්නනේ පොඩ්ඩක් gift එකක් ගන්න ගියා මොනවද තෝරගන්න ඕන කියලා. ඒ හැමදේම එතන තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ඔබට ඇඳුමක් ඔන්ලයින් ෆිට් ඔන් කරලා බලන්න chance එක ඒගොල්ලෝ දීලා තිනවා. ඔබ කැමති ඇඳුමක් select කරාම යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට ගිහිල්ලා එතන තියෙන පොඩි තැඹිලි පාට bar එකක් ඒ click කරාම ඔබට තියෙන ඔබේ photo එකක් upload කරන්න. upload කරාම එවලෙම ඒගොල්ලෝ image එකක් generate කරලා දෙනවා ඒ ඇඳුම ඔබ ඇඳගෙන ඉන්න විදියට. එතකොට idea එකක් ගන්න පුළුවන්. ආ මේ ඇඳුම මම ඇඳම හරිම කැතයි. එහෙම නෙමෙයි, එහෙම නෙමෙයි. ඔබට idea එකක් දෙන්න තමයි මේ වැඩේ elastic කරලා තියෙන්නේ. ඔන්ලයින් ස්ටෝර් එකට ගිහිල්ලා ඕඩර් එකක් දාන්න. කොළඹ කිරිබත් ගොඩවට තනක ඉඳන් නම් ඔබේ ඕඩර් එක ඔබ place කරන්නේ පැය 3ක් ඇතුළත ඕඩර් එක ඔබේ අතටම ගෙනල්ලා දෙන්න. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක ලෑස්ති වෙලා ඉන්නවා.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහැ ලප විදුරු මසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
8: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
9: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින්. ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residencies.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 01147750
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 01158400 LOLC රන්සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුළුසුළුනේද? දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
9: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza media shopping festival.
10: 98.2 98.4
11: අද විතරයි සිකුරාදා
12: සියත දිවයින පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පැය කිහිපයකදී බදනාකාර තුනක් නොසන්සුන් වෙයි. රැඳවියම් තුන් දෙනෙක් මරුට 24කට තුවාල. රවි සෙනෙවිරත්නට එරෙහි නඩුවකට අතුරු තහනමක්. ගොවිචන එකමතුවෙන් ආණ්ඩුවට චෝදනා. මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: හද ගැස්මට සියත.
4: සියත පාත්‍රයේ විදහසා උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
5: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life පියකමින් මවකමින්.
6: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
7: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
8: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252630.
10: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
13: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
14: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
17: Hi, I'm Shania. Foreign campus.
18: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
20: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
21: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714යි 151151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
22: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
23: සියත පොකට් මනි.
24: Turn 98.2 and 98.4.
25: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
26: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
25: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
26: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
25: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
26: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.47ට අපිට WhatsApp කරන්න.
25: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පැය කිහිපයකදී බදනා කර තුනක් නොසන්සුන් වෙයි. රැඳවියන් තුන්දෙනෙක් මරුට 24කට තුවාල. රවි සෙනවිරත්නට එරෙහි නටුවකට අතුරු තහනමක්. ගොවිජන එකමුතුවෙන් ආණ්ඩුවට චෝදනා. මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක්.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 0111788666.
1: මේකමුව පලන්සේන බන්ධනාකාරයේද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. ඒ රැඳවියන් පිරිසක් වහලෙමත නැග කලහකාරී ලෙස හැසිරීමත් සමගයි. තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විට බන්ධනාකාරයේ වෙත ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර කුරුවිට බන්ධනාකාරය ඇතුව නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ වෙඩි තැබීමක් සිදු කර තත්ත්වය පාලනය කිරීමට සිදු වූ බවයි. කුරුවිට බන්ධනාකාරය ඇතුව නොසන්සුන්තාවෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගියා. තුවාල ලැබූ රැඳවියන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ රත්නපුර රෝහල වෙතයි. බන්ධනාකාරයේ රැඳවියන් පිරිසක් අතර අදාළියම ගැටුමක් හට ගැනීමත් සමග නොසන්සුන්තාව හටගැනුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය කැඳ වූ බවයි බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශකයේ සි ගජනායක සඳහන් කළේ. බන්ධනාකාරයේ ඉදිරිපිට රැඳී සිටින සියත වාර්තාකරු සඳහන් කළේ මේ වන විට කුරුවිට බන්ධනාකාරයේ ආරක්ෂාව තර කර ඇති බවයි.
4: මේ වන විට ආරක්ෂාව තරකව තිබෙනවා ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ වගේම රත්නපුර පොලිසිය, කුරුවිට පොලිසිය, ඒ වගේම සියලුම ආරක්ෂක නිලධාරීන් මේ වන විට මේ බන්ධනාගාරයේ වටා ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ වගේම රැඳවියන්ගේ ඥාතීන් මහරක් ඇවිල්ලා ඉන්නවා. ඒ අයට මේ වෙලාවේ මේ තියෙන වාතාවරණයත් එක්ක රැඳවියන් බැලීමට නොහැකි තත්ත්වයක් තමයි පවතින්නේ. මොකද ආරක්ෂාව දැඩි කර තිබෙන නිසා කුරුවිට බන්ධනාගාරයේ සිට
1: මෙතර බොරැල්ල මැගසින් බන්ධනාකාරයේ ඊ රාත්‍රිය ඇතුව නොසන්සුන්තාව අතර තුල තුවාල ලැබූ රැඳවියන් අතරින් එක්කයිකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහල වෙතයි. බොරැල්ල මැගසින් බන්ධනාකාරයේ ඊ රාත්‍රිය ඇතුව නොසන්සුන්තාව අද උදෑසන වන විට සම්පූර්ණයෙන් පාලනය කරනු ලැබුවා. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක සි ගජනායක සඳහන් කළේ මැගසින් බන්ධනාකාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදව ඇති බවයි. මැගසින් බන්ධනාකාරයේ ඊයේ රාත්‍රී 11:30ට පමණ කලහකාරී තත්ත්වයක් ඇති වූයේ එහි රැඳවියන් පිරිසක් වාට්ටුවලින් පිටතට පැමිණ නොසන්සුන් අයුරින් හැසිරීමත් සමගයි. බන්ධනාකාර තාප්පෙන් විසිකල පාර්සලයක් බන්ධනාකාර නිලධාරීන් අතර පත්වීමත් සමග ඔවුන් කලහකාරී ලෙස හැසිරුණා. ගැටුමට සම්බන්ධ රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාකාර වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. බන්ධනාකාර කිහිපයක මේ වන විට හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් විෂය පාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
5: බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුකමක්. මොකද ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් වාර්තා වෙනවා පල්ලන්සේන රැඳවියන් ඉන්න ස්ථානෙත් ලොකු කලබලයක් තිබෙනවායි කියලා. මම විශ්වාස කරනවා ඉතාමත්ම වැදගත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු මාත්‍යවරයා මේ මැගසින් එකේත් කුරුවිටත් පල්ලන්සේනත් සිදුවී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.
1: අධික අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොසිටීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඒ පිළිබඳ කරුණු දැක්වුවා.
6: මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාලී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට, ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය, එක් පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලාකාරී තත්ත්වය, මේ තත්ත්වය තුළ දෙදෙනෙක් මිය ගියා, 13 දෙනෙක් මිය තුවාල ලැබුවා රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. මීට පැය කිහිපයකට පෙර ආතුව පල්ලන්චේන බන්ධනාගාරයේ රැඳවියන් රඳවා තබන වාට්ටුවක වහලේ මතට මේ වෙනකොට 30 දෙනෙකු පමණ පිරිසක් නැගී සිටමින් උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. අය උදෑසන ආහාර සඳහා බන්ධනාගාර වාට්ටු වලින් එළියට දමපු අවස්ථාවේ ඇතුළට ගිහිල්ලා නැහැ. නමුත් මේ වෙනකොට පොලිසියත් බන්ධනාගාර නිලධාරිනුත් උත්සාහ කරමින් ඉන්නවා පල්ලන්චේන තත්ත්වය පාලනය කිරීමට. අනිකුත් බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා.
1: මේ අතර බදනාකාර තුළ අඛණ්ඩව සිදුවන ගැටුම්වලට ඇතැම් බදනාකාර නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින්නේද යන්න සැක මතුවන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු සුදේශ නන්දිමාල් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: අපි හොඳටම දන්නවා මේ ලංකාව පුරා බන්ධනාගාරවල විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ එක පැතිකඩ මේ කලබලකාරී තත්ත්වය ඇතිවීම හේතුව වෙලා තියෙන්නේ. මේක තුල අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය කියන දේවල් බන්ධනාගාරයක් තුලට කාක්කවත් නැත්තම් රැඳවියෝ එළියට ගිහිල්ලවත් මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුලට එන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය එන්නේ බන්ධනාගාර තුලට බන්ධනාගාර නිලධාරීන් මගින් කියන එක පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. මොකද යම් විදියකින් මත්ද්‍රව්‍ය ඇතුලේ පාලනය කරන්න හදනකොටම බන්ධනාගාර තුල කලබලකාරී තත්ත්වයන් ඇති කරනවා. මේ මේක පිටිපස්සේ දූෂිත, මං හැම නිලධාරියටම චෝදනා කරන්නේ, දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් මේ තත්ත්වය ඇති කරනවද කියලා බරපතල සැකයක් මේ වෙනකොට අපිටත් ඇති වෙලා තියෙනවා.
1: මගේ ප්‍රවාහන බස් රථවල බලපත්‍ර වෙනත් අයෙකුට පැවරීමේදී රුපියල් ලක්ෂ 20ක ස්ථාවර තැන්පතුවක් පැවතිය යුතු බවට වෙන නිර්ණායක සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ඉල්ලීමක් කළා. ඒ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නයක් යොමු කරමින්
8: මීට සති දෙකකට කලින් විමල් රත්නායක ඇමතුමාගෙන් මම වාචික ප්‍රශ්නයක් ඇහුවා. ඒකෙදි ඔබතුමා කිව්වා මේ බස් රථ පර්මිට් එක මාරු කරනකොට දැන් මේ වෙනකොට රජයේ කරනවා කියලා. ඒ කියන්නේ අයිතිකාරයෙක්ගේ පර්මිට් එක තව කෙනෙකුට පවරනකොට. දැන් ගරු ඇමතුමා ප්‍රශ්නේ තියෙන්නේ මට පෞද්ගලික බස් රථ හිමියන් ගණනාවක් මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඇහුවගෙන් පස්සේ මට කතා කරා. ඒ අය කියපු දෙයක් තමයි ලක්ෂ 20ක ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න ඕනේ මාස 3කට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක්. ඒතර දැන් ඔබතුමා දන්නවා බස් රථ හිමිකාරයෙක් කියන්නේ එහෙම කොටි පතියෙන් නෙමෙයි. ඒ වගේම බස් රථයක් නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඊට හා සාපේක්ෂව පඩි නඩි ගෙවන්න තියෙනවා. සමහර දවස්වල එහෙම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට යම් වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමති ගරුමතුමෝ.
1: මගේ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් එම නිර්ණායකය හඳුන්වා දී ඇති බවයි ප්‍රමහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.
9: මේ ලක්ෂ 20ක ෆික්ස් ඩිපොසිට් යන්නේ account එක තිබ්බා කියන මාස 6ක් ඇතුළත කාරණාවක් තමයි.

0: කොහොමද ෆික්ස් ඩිපොසිට් එක විඩ්‍රෝ කරලා බස් එක හදන්න බෑනි ඔබතුමාලා අපේක්ෂා කරනවා නම් මේකේ පර්මිට් එක තව කෙනෙකුට විකුණයි කියලා ඉතින් මාස 3න් පස්සෙත් විකුණන්න පුළුවන් කෙසේ වෙතත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අර කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගලගේ වෙන් වුණා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවලට ඉස්සර හයි කරලා තිබ්බා මැද ලයිට් පේලියක් ඔබතුමා දකින්න ඇති ඒ වීඩියෝ එකේ කන්ටේනර් රිවර්ස් කරනකොට තමයි අර පැත්තෙන් ඇවිල්ලා හැප්පෙන්නේ එතකොට ඒගොල්ලොන්ට පේන්නේ නැහැ සමහර වෙලාවට මේ මේ මෙතන දිග වාහනයක් තියෙනවා කියලා. හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවනවා. ඒ නිසා මේ ජීවිත ආරක්ෂාව සඳහා දිග වාහන අනුතුරක් වළක්වා ගැනීම සඳහා ව්‍යාමාර්ගයක් ගන්න එකට ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන යොමු කළ එම ගැටලුවට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය බිමල් රත්නායක විසින්.
2: ඒ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එක. ඇත්තටම තිබෙන්නේ දිග වාහන හරවද්දී රිය සහායකයෙක් අවශ්‍යයි. මොකද කිසිම ක්‍රමයක් නැහැ. කන්ටේනර් එකක් සම්පූර්ණයෙන්ම පේන්න හදන්න පුළුවන් ක්‍රමයක් නැහැ. දෙක තමයි කන්ටේනර් වල තිබෙනවා ප්‍රයිම් මූවර්ස් වල තිබෙනවා බ්ලයින්ඩ් ස්පොට් එකක් බේරන්න බෑ. ඔබතුමා සාමාන්‍ය කාර් එකක් එලවද්දී දුවක් දන්නවා මැනුෆැක්චරර් එකට බේරන්න බැරි බ්ලයින්ඩ් ස්පොට් එනවා. සාමාන්‍යයෙන් ස්ටීරින් වීල් එක ළඟම තියෙන බාර් එක තුලින් යම්කිසි ප්‍රමාණයක් පේන්නේ. මේක විශාල වාහනයක් මේක බයිසිකල් වගේම පොඩි වාහන පේන්නේ නැහැ ඒක. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රිය සහායකයෙක් උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන් නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගන්න බයිසිකල් මෝටර් සයිකල් පාවිච්චි කරන. අපි දැනට මහන්සි වෙමින් ඉන්නවා පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා මෝටර් සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව. ඒක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මෝටර් සයිකල් අපේ රටේ විශාල ප්‍රසාර පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඇති කරන්න. ඒ නිසා ඒ වගේ උත්තරයක් තමයි හොයන්න වෙන්නේ. නැත්නම් ලයිට්ස් වලින් වෙන්නේ
1: සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී අතුරු ප්‍රශ්නයක් යොමු කිරීමට යෙදී කතානායකවරයා සමග උණුසුම් තත්වයක් ඇති වුණා.
3: තානාපති කාර්යාල මීට වඩා රටවල් එක්ක සම්බන්ධීකරණය කරමින් අලුත් රැකියාවස්සා සොයමින් විශේෂයෙන්ම නර්සින් සම්බන්ධව කතා කරා. දැන් නර්සින් තාමත් ලංකාවේ ක්‍රමවේදයක් හදලා
4: නැහැ.
3: ඇමතුමා ලොකු වෙලාවක් කතා
4: කරා.
3: ආණ්ඩුවේ තමයි ඔබතුමා ආණ්ඩුවේ තමයි පිළිගන්නවා. හැබැයි කතානායකතුමනි ඔබතුමා ආණ්ඩුවේ කියලා මට අවධාරණ කම කරන්න එපා. ඇමතුමාට වගේ පුංචි කාලයක් දෙන්න.
1: මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ රවි සෙනවිරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 2023 වසරේ වැල්ලවත්තු මුහුදු මාර්ගයේදී රියානුතුරක් සිදු කිරීමට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව ගොනු කර තිබුණා. රියානුතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එහිදී රවි සෙනවිරත්න වරද පිළිගත් අතර එ වෙනුවට ඔහුට රුපියල් 2500ක දඩයක් නියම කරනු ලැබුවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්නට එරෙහි දෙවන සහ තුන්වන චෝදනා වන අපරීක්ෂාකාරී රිය දහවනේ සහ බීමත්ව රිය පැදවීම යන චෝදනාවලට අදාළ නඩුව කැඳවීමට නියමිතව තිබුණේ අගෝස්තු 20 වෙනිදායි. එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද මෙම අතුරු තහනම නිකුත් කරනු ලැබුවා. කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා විරලට ඔප්පෙන් වන මුහුදු ප්‍රදේශවල දෙවර සහ නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැනුම් දී සිටිනවා. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 අතර දක්වා ඉහළ යා හැකි බවයි. එම අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ

0: රළුවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න සඳහන් කළේ.
1: කොළඹ සහ ගාල්ලාරාම අතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශات විටින් විට රළුවීමේ හැකියාවක් තියෙනවා. සුළගේ වේගය පැය කිලෝමීටර් 50ක් 60ක් අතර වගයක් තමයි මේ ප්‍රදේශවල පවතින්නේ. ඒ නිසා මේ ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු කරන ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින කැමැති.
0: උතුරු මැද වයඹ සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල පැය කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි. සබර්කමෝ පළාතෙත් මහනුවර නුවරලිය ගල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් වසා දෙමුණු පෙරදිනි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 10 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. සිසුන්ට අනිත්දා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි පෙරදිනි විශ්වවිද්‍යාලය සඳහන් කළේ. වී සඳහා ස්ථාවර මිලක් ලබා නොදුන් ආණ්ඩුවේ නියෝජිතයින් සිය වැටුප් ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇති බවට ජාතික ගොවිජන එකමුතු චෝදනා කර සිටිනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ නැගෙනහිර පළාතේ ගොවින්ගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ගොවින් පීඩාවට පත්ව ඇති බවයි.
2: ගොවියාගේ වී කිලෝ එකට රුපියල් 10ක් 15ක් වැඩි කරන්න බැරි වෙච්ච ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ රුපියල් 60,000කින් වැටුප් වැඩි කරගෙන තියෙනවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම 110.5%කින් වැටුප් වැඩිවීමක් කරලා තිනවා. අනිත් පැත්තෙන් ගොවියාගේ වී කිලෝ එක රුපියල් 10කින් වැඩි කරන්න බැරි වෙච්ච ආණ්ඩුවක් රුපියල් 10කින් 15කින් අඩු ගන්න 10%කින් වී කිලෝ එකේ මිල වැඩි කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව. ඒ කියන්නේ අවධානයක් නැති වෙච්ච සංවේදී නොවි ආණ්ඩුව තමන්ගේ වැටුප් ජීවන බර උහුල ගන්න බැරි නිසා 110.5%කින් ප්‍රතිශතයක් ලෙස වැටිප් වැඩි කරගෙන තියෙනවා.
0: මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ ඇති වියලි කාලගුණ තත්ත්වය හමුවේ ගොඩපෝක වගාවන්ට දහානි සිදු වී ඇති බව ගොවින් පවසනවා. ජලය නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත් ඇති බවයි ගොවින් සඳහන් කළේ.
3: දෙයිලා කරකොට්ටංග දැන් මාස 3ක් ඉඳලා පායනවා. දැන් දෙහි ගස් ටිකක් ඉවරයි, බටුත් ඉවරයි. ඔක්කොම දැන් ඉතින් දැන් අපිට මොනවා කරලා හරි කමන්නේ නිදක් අපි සල්ලි අපිට වැඩක් නැහැ නේ. සල්ලි දුන්නොත් ඒක සල්ලි දෙන්න වැඩක් නැහැ. අපිට තියෙන නිදක් හරි ගොඩලා දෙන්න කියන්නේ. බටු තියෙනවා. දෙහි තියෙනවා, මෑ තියෙනවා, කවුවි හිටවලා තියෙනවා, මඤ්ඤොකා තියෙනවා, පොල් කැලද පොල් කැලක් තියෙනවා, පොල් කැලක් දැන් නැති වෙනවා ගෙන්නේ. වෙනද දෙන්නේ නේද? කොහමද මේ වල ගස්සක් දෙයක් හරි වහිනවනේ. දැන් දින් වල වදලක් නැහැ.
0: මේ අතර පළාත් කිහිපයකට බලපෑති දැඩි වියලි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මාසයේ මැද භාගය දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙවන විට දැඩි වියලි කාලගුණ තත්ත්වයක් බලපෑති බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ. ආණ්ඩුව වහාම විදුලි බිල අඩු කිරීමට කටයුතු කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ විදුලි බිල මණ්ඩලයට වෙනුවට ස්ථාපිත කළ සමාගම් ලාභ ලැබමින් තිබියදී ආණ්ඩුව විදුලි බිල අඩු කිරීමක් සිදු නොකරන බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: අපි දන්නවා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ ලාභය ලබනවා රුපියල් මිලියන 2,503කින්. දැන් මේ විදුලි බල මණ්ඩලය හෝ දැන් පුද්ගලික සමාගම් යටතේ නම් කර තිබුණා කෙසේ හෝ ලාභ ලබලා තිනවා ගිය වසරේ මිලියන 2,503ක්. ඒතකොට මෙහෙම තියාගෙන තමයි මේ විදුලි පාරිභෝගිකයේ විදුලි බිල වැඩි කරලා තියෙන්නේ. හදේනේ හිතන්න පොඩ්ඩක්. එතකොට පෙරේදා දිනේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් කරනවා මෙන්න මේ විදියට. ඒකේ කියනවා 2026 තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි. දැන් මගේ තර්කය ඇවිල්ලා ආණ්ඩුව ආවේ විදුලි බිල අඩු කරන්න කියලා. ආණ්ඩුව ජනතාවට සෙත සලසනවා කියලා ඇවිල්ලා දැන් අපි දකිනවා මේ සමාගම් වලට සෙත සලසනවා. මේ සමාගම් වලට භාණ්ඩාගාරයේ මුදල් නිදහස් කළා.
0: මෙම වසරේ 3 වන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට මහජන උපයෝගිතා කොමිසම පසුගිය 3 වනදා නිර්දේශ කරනු ලැබුවා. ඒ ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඉදිරිපත් කළ විදුලි සැපයීම් පිරිවැය සැලකිල්ලට ගනිමින් සියලු ගැළපීම් සිදු කිරීමෙන් පසු මෙම වසරේ 3 වන කාර්තුවේ විදුලි සැපයීම සඳහා වන පිරිවැය ඉහළ යාම 3%ක සීමා වී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම එහිදී පැවසුවේ.
5: International News on Sieta.
0: මෙක්සිකෝවේ අධිකරණයක් විසින් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක් නියම කර තිබෙනවා. දඩය නියම කර ඇත්තේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය භාවිතය තුළින් දරුවන්ට සිදුවන අනතුරු පදනම් කරගනිමින්. තේන්තු ප්‍රකාශයට පත් කරමින් මෙක්සිකෝ විනිසුරු බ්‍රයන් බීචයිට් සඳහන් කළේ සමාජ මාධ්‍ය මේ වන විට වායු දූෂණයට සමාන මහජන පීඩාවක් බවට පත්ව ඇති බවයි. අදත් සමාජ මාධ්‍ය ළමුන්ට මානසික හානියක් සිදු කර ඇති බවට විනිසුරුවරයා ප්‍රකාශ කළා. මෙම තීන්දුවට පෙරද එම නටුවේදී මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ අනුව සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ යනු ඇති. නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් මෙටා සමාගම සඳහන් කළේ තීන්දුව පිළි නොගන්නා අතර ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. සමාගම සඳහන් කළේ සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හානිකර අන්තර්ගතය සහ අයහපත් ක්‍රියාකාරීන් හඳුනාගෙන ඉවත් කිරීමේ අභියෝග පිළිබඳ විවෘතව කටයුතු කර ඇති බවයි. අමරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසි භාවයේ හිමිවීමේ ප්‍රතිපත්තියට සීමා පැනවීමේ නව විධායක නියෝග දෙකකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ උපතින් පුරවැසි භාවයේ සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ මීට පෙරගත් උත්සාහය අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පසුවයි. නව නියෝග අනුව විදේශීය ත්‍රස්ත සංවිධානවල සාමාජිකයින්, විදේශ රජයන්ගේ සේවකයින්, වංචනික ලෙස පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලින් සහ නීතිය මගින් පුරවැසි භාවයේ හිමි නොවන අමරිකානු භූමි ප්‍රදේශවල සිටින ඇතැම් පුද්ගලින්ගේ දරුවන්ට උපතින්ම පුරවැසි භාවයේ හිමි නොවනු ඇති. ඊට අමතරව ගර්භණී කාන්තාවන් සංචාරක වීසා යටතේ අමරිකාවට පැමිණ දරුවන් බිහිකර ඔවුන්ට අමරිකානු පුරවැසි භාවය ලබා දීම අරමුණු කරගත් ක්‍රමවේදය තහනම් කිරීමටද අමරිකානු ජනාධිපතිවරයා නියෝග කළා. දවල මන්දිරයේදී අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ මෙම පියවර මීට වසර ගණනාවකට පෙර ගත යුතුව තිබූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය අසාධාරණ බවද ඔහු සඳහන් කළා. නීති විශේෂඥින් පැවසුවේ අමරිකානු ජනාධිපතිවරයාට විදේශිකින්ගේ ඇතුළුවීම සම්බන්ධයෙන් යම් සීමා පැනවීමේ බලය පවතින බවයි. එහෙත් අමරිකාවේ උපත ලබන දරුවෙකුගේ පුරවැසි භාවය විධායක නියෝගයකින් අහෝසි කිරීම ව්‍යවස්ථානුකූලව බරපතල ගැටලු මතු කළ හැකි බවයි නීති විශාරදීන් සඳහන් කළේ. දෙදහස් 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට හෙළවිසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට හැකියාව පවතින බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
5: ඔබ ලෝකේ අංක එකේ හෙළවිසි කිරීමේ ක්‍රීඩකයාගේ කුඩා කල සිටම පුහුණුකරු. ඔබට රුමේෂ් මුලින්ම මුණ ගැහෙන්නේ කොහොමද?
6: ඇත්තටම මට මෙයා 2017 ජූනියර් ඩෝන්ටාපල් තරගාවලියක් තිබ්බා හංගැලේ. එයා එනවා ඩිස්ක් එක තමයි යාගේ මේන් ඉවෙන්ට් එක ශ්‍රීපාලි ස්කෝලේගේ මේ ඩිස්ක් ඉවෙන්ට් එක වෙලාවේ. ඒ තිබ්බ තරගාවලියද රුමේෂ් නම්බර් 1 වෙනවා. ඉතින් එයාගේ තාත්තත් ඇවිල්ලා හිටියා. ඉතින් තාත්තා මට කතා කරලා කිව්වා මෙමයි රුමේෂ්ගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න පහසු වන්දියක් මදි. ඒකින්ද පුළුවන් නම් සාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරලා දෙන්න කියලා. මම එයාට කිව්වා බයි රුමේෂ්ගේ ඉවෙන්ට් එක ඩිස්ක් එක උනාට මම ගත්තොත් ඉවෙන්ට් එක චේන්ජ් කරන්න එනවා. මේ ජවලින් මේක තමයි මම හදන්නේ. එයාලා තාත්තා ඕකේ එක දුන්නා. සර් කැමති දෙයක් කරන්න ගියා.
5: ඉදිරියේදී රුමේෂ්ගේ තරග කාලසටහන සැලසුම් කරලා තිබෙන්නේ කොහොමද?
6: තවම මේ අපිට තියෙනවා 4 ඩයමන්ඩ් ලීග් තියෙනවා 3ක්. ආය වර්ල්ඩ් අල්ටිමේට් කියලා මේ අවුරුද්දේ අරුතෙන් පටන් ගන්නවා. ලෝකෙ ඉන්න පළවෙනි 8 දෙනා ගියාලා කම්පිටිෂන් නැතින වර්ල්ඩ් අල්ටිමේට් කියලා. ඊට පස්සේ තමයි තියෙන්නේ ඒෂියන් ගේම්. මේ මාසේ දැන් 17 වෙනකොට අපි පිටත් වෙන්න ඕනේ. ඒක
5: මෙතරම් තරගාවලි ප්‍රමාණයකට සහභාගී වීමට මේ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම අතිශය වැදගත්. ඒ සඳහා යම් විශේෂ ක්‍රමවේද අනුගමනය කරනවද?
6: ඇත්ත වශයෙන්ම කියනවනම් ඒක ලොකු අභියෝගයක් තියෙන පුහුණු කරුවන්. ඉන්ජරි එන්න තියෙන සම්භාවිතය 100%. පුහුණු කරගේ වර්ක්අවුට් වල තමයි ඒක අපි ඒක බැලන්ස් කරලා යන්නේ.
5: 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා රුමේෂ් මේවන විට සුදුසුකම් ලබා අවසන්ද?
6: ලබන අවුරුද්දේ සාමාන්‍ය ජූන් වගේ වෙනකොට පටන් ගන්නවා ඔලිම්පික් ක්වොලිෆිකේෂන් එක. මම හිතන 85යි 50යි තියෙන්නේ ඔලිම්පික් ක්වොලිෆයිස්ට් එක. මම කියන්නේ ඒක නම් තරුව සැචිව් කරලා ඊට ඉස්සෙල්ලා අපි ලබන අවුරුද්ද තියෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප්.
5: රුමේෂ් වගේ තවත් ක්‍රීඩකයන් බිහි කරන්න ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද?
6: මේ වගේ අඩුම පවතන ගැද්දි ලෝකයේ අංක එක බිහි කරා කියන්නේ ඇත්තටම ඒක සුවිශේෂී කාර්යයක්. ලංකාවේ දක්ෂ කුණු කරු ඉන්නවා. ඒ කුණු කරුන්ට අදාළ පහසුකම් ටික දුන්නා නම් මම හිතන්නේ තව වර්ල්ඩ් නම්බර් 1 ස්ථීරක ගොඩක් හදන්න පුළුවන් වෙයි. එන දත්ත පුහුණුකරු ඉන්නව මිනිස්සු ගැන ඇගීමක් නැහැ. එහෙම වුණාම පුහුණුකරුවාගේ තියෙන මානසිකත්වය බිඳෙනවා. ඒකෙන් මම කියන්නේ හැම වෙලේම ක්‍රීඩකයා වගේම පුහුණුකරුවත් එකපාර ගන්න උන කාලයක් තමයි තියෙන්නේ. පිටරණින් ගෙනවා නම් අද අඩුම කෝච් කෙනෙකුට ඩොලර් 7500ක් ගෙවන්න ඕනනේ. ශ්‍රී ලංකාවේ පුහුණුකරුවෝ එක බලා ගන්න ඕන පුහුණුකරුවෝ. Inside story.
0: යලි සිරස්තල තයි කිහිපයකදී බදනාකරු තුනක් නොසන්සුන් වෙයි. රැඳවියන් තුන්දෙනෙක් මරුට 24කට තුවාල. රවි සෙනෙවිරත්නට එරෙහි නඩුවකට අතුරු තහනමක්. ගොවිජන එකමුතුවෙන් ආණ්ඩුවට චෝදනා. මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරිනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෑපුවත් සමඟ.
7: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: අංගරදඟර ඒ තමයි සිංගර් කෙනෙක් විදිහටත් මියුසිෂියන් කෙනෙක් විදිහටත් අපි අඳුනන දුෂාන් ජයතිලකගේ ලනුදෙහි බෑන්ඩ් එකේ අලුත්ම සෝන් එක.
2: ඔය අංගරදඟර මුකුළු පාන TikTok කෙල්ලෝ.
3: සෝන් එක ගැන දුෂාන් අපිට මෙහෙම කිව්වා.
4: මේක ලිව්වේ මම, මෙලඩි එක කරේ මමයි රොසාන් ඩිසිල්වා කියලා එක්කෙනෙක්. මේකේ මුලින්ම මෙලඩි එක ෆස්ට් කෝරස් එක යගෙන් ආපම තනමනාය කරලා arrange කරෙත් මම තමයි. ඉතින් පස්සේ අපි මේක මාස්ටර් කරන් දැරිය ලන්ඩන් වල රජීව් ඩිසිල්වා කියලා එක්කෙනෙක්. ඔරිජිනල් කරන එකම තමයි. ඒ අතර BNS බැකින් බෑන්ඩ් එකට ටුවර්ස් එකක් තියෙනවා. ඉස්සරහට ඔස්ට්‍රේලියා, න්‍යූසීලන්ඩ් මුළු මාසයක්ම, සැප්තැම්බර් මාසයක්ම යනවා. ඉතලි, යුරෝප් පැත්ත යන්න තියෙන යාළුවා එක්කම. ඒක අපේ ටුවර් එකක්. එයාලා සම්බන්ධ වෙනවා ඒක යුරෝප් ටුවර් එක. ඉතින් ඕවා කරන අතරේ මොනා කරත් අර අනුන්ගේ සින්දු නොකිය තමන්තම කියලා සින්දු ටිකක් හදාගන්න ෆෝකස් එක වැඩේ. මේ සැහැන අමාරුයි පටන් ගත්තේ වැඩ වැඩත් එක්ක. නමුත් දැන් ඒක දිගටම කරගෙන යන්න තමයි.

0: down.
1: මම මේ ටිකේ එක දිගට වැඩ ගොඩක් කෙරුවා. ඒ නිසා මම මං වෙනුවෙන් වගේම මගේ හෙල්ත් එක වෙනුවෙන් කාලය යොදවන්නත් ඕනේ. ඉතින් මං හිතුවා පොඩි නිවාඩුවක් ගන්න ඕනේ කියලා.
2: මෙහෙම කියලා දෙන්නේ ෆේමස් සිංගර් අරියානා ග්‍රාන්ඩේ.
1: එයා පහුගිය ටිකේම Eternal Sunshine 2 එකත් එක්ක වගේම Wicked ෆිල්ම් එකේ වැඩත් එක්කත් බිසී වෙලා හිටියානේ.
2: එයාගේ අලුත් Petal Music Video එකිනුත් අරියානාගේ appearance එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා ෆෑන්ස්ලා පවා review කරලා තිබ්බා.
1: ඒ හින්දා තමයි අරියානා මේ decision එක ගන්න ඉක්මන් වෙලා තියෙන්නේ.
0: Talk of the town.
3: සියත දිවයින පුරා

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: මතකද මතකද මතකද මතකද සිංහ Big Bonanza.
8: 60% discount අරගෙන
7: මේ අවුරුද්දට ආවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංහ Big Bonanza Mid Year Shopping Festival.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: කොහොමද තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: 2500ක අඩුම මාසික වාරිකයකට

0: ಗುರು ರಾಜನಿಯನ್ಗೆ ಮೌಲಿ ಮಂಗಲ್ಯ
1: ಸಿಯತ ಬಿಟ್ವೀನ್ ಲೇಟಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න
3: Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබ සමට දිදුරන දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
0: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: මාව දැකලා හැංගුණානේ
6: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
7: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්න නෑනේ
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
0: 98.2
8: 98.4
0: සියත දිවයින පුරා

0: Exactement.
1: 98.4 Tashma Deken 98.4 Tashma Hatren Sieta Sikurata Sieta Divina Pura
2: Hada Gasmata Sieta
3: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
6: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: business එකට order සෙද්දි delivery ගැන worry වෙලා හරියන්නේ නැහැ. pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
12: සමහරු එන්නේ සද්ද අහලා.
13: තව සමහරු එන්නේ සුවඳට.
12: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
13: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
14: Down South in the morning.
13: Go International Expo 2026.
12: Motor Show,
13: Lifestyle Expo,
12: Construction Expo,
13: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
12: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
15: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
16: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
17: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
18: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
19: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන

0: ලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4
2: turn 98.2 and 98.4
3: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත කොට්ටාසයක් නෙවේ
4: සත්ත කොට්ටාසයක් නෙවේ
5: පළවෙනි වචන 10 15 න් ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්
3: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක් පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60.44ට අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
6: එකපාරයි.
7: 98.2 98.4
8: පන්නේවගේ කමුකොකේ
9: ඕෆ්‍රේක්
8: නෑවගේ
9: පතිමුරේ
10: සුන්ස් ෆ්‍රයිඩේ මචං
11: අද විතරයි සිකුරාදා
7: සියතා දෙවයින පුරා

0: theater top story.
1: පල්ලන්සේන නොසන්සුන්තාවයේ පාලනය කරයි. මීගමුව පල්ලන්සේන බන්ධනාකාරය ඇති නොසන්සුන්තාවයේ මේ වන විට පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ රැඳවියන් පිරිසක් වහලේ මත නැග විරෝධතාවයක නිරත වීමත් සමග බන්ධනාකාරයවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවයි. ඒ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්ධන ඒකකයේ සහ ගුවන් හමුදාව කැඳවා ඇති බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ. ගතූ පැය කිහිපය තුළ කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇති වුණා. මැගසින් බන්ධනාගාර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු බියගොස් තුවාල ලැබූ සංඛ්‍යාව දස දෙනි. කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු බියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. තවත් දේශීය පුවතක්. අන්තර්ජාල සූතු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යන වෙබ් අඩවි 122කට මෙරට තුල පිවිසීම වහම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීති විරෝධී ලෙස එම වෙබ් අඩවි පවත්වාගෙන ගොස් ඇති බවයි. එම වෙබ් අඩවිවලට පිවිසීම වැළැක්වීම සඳහා අවශ්‍ය උපදෙස් විදුලි සංදේශ සේවා සපයන්නන්ට ලබා දුන්නා. බලංගු බලපත්‍රයක් නොවතිව මෙරට තුල අන්තර්ජාල සූතු සේවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්තනය නීති විරෝධී ක්‍රියාවක්. අවසර නොලත් අන්තර්ජාල සහ සූදු වේදිකාවල නිරතවීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ජනතාවට දැනුම් දී සිටිනවා.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666.
3: අද විතරයි සිකුරාදා
4: සියත දිවයින පුරා.

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි 12යි.
1: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
1: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
4: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
5: බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
6: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
7: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501 WhatsApp කරන්න.
8: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
9: Title Sponsor
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
11: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
15: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
16: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
17: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115880400. LOLC රන් සල්ලි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
18: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
19: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
0: අවන් ස්ටිකෙන් ටික පේ.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.

0: නඩසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන්නම් හිතන්නේ නැහැ
3: දකින්න හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාදා
1: සියත දිවයින පුරා

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെളന്തുണു കെനുകുട്ട വൈദ്യ ഉപദേശകയും തൊറവ് വെനത് വേദനാ നാശക ഓ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
7: hina wenna menna welawa
8: mata vasanawa thibuna opera house ekata ekaparak yan eke educational tour ekak gannat mata vasanawa thibuna mage mitre ekota pinchit denna mara gaanak gewannone yalowa machan umbata pennan nathi opera house thiyenoda machan mehege mata asswala kandulu e madiwata paule kattiye mage piti passe ape set ekata gala minihata kandulu kandulu kandulu kandulu ai asteda neme gewanna wena gaana mata
9: hari
8: කඳුළු
10: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive.
11: අනුග්‍රහය.
12: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
19: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
20: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
21: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
22: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
23: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147676.
24: ඕනම කැමක් temperature කරගන්න නියම බටවත්ත බට real mapping experience එකකට නැල්වත්ත බට.
25: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
26: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
27: Kukufry RBD Poltel. Hatta vasarakata vedi vishwase.
28: Mulu pavulata ma mage ganata ma oba asakarana sappa nindaka soya vedimo. Avithyanna enna. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 veta. Honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai.
29: Full charge eken kilometer 150kata wedi durak. Nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena Bajaj Vigo Electric 3 roda rataya. David Pieris e-mobility veta. 011147550.
30: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011580400. LOLC රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
31: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
32: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
33: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
34: ගන් වතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
35: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
36: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
37: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
3: Motor Show,
4: Lifestyle Expo,
3: Construction Expo,
4: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
4: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 සියතා.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තේමිනුන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණයද.

0: किया था टॉप स्टोरी।
1: පල්ලන්සේනට කඳුළු ගෑස්. මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය ඇතුව නොසන්සුන්තාවේ පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් ඇති වුණේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවයක නිරත වීමත් සමගයි. ඇතැම් රැඳවියන් බන්ධනාගාරයේ තාප්පෙට හානි කිරීමට උත්සාහ දරන ආකාරයක්ද නිරීක්ෂණය වූ බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. බන්ධනාගාරයවට ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බල කය, කැරලි වර්ධන ඒකකයේ සහ ගුවන් හමුදාව කැඳව ඇති බවයි අමාත්‍ය හර්ෂණ නානායකර සඳහන් කළේ. ගතෝපේ කිහිපය තුල කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර තුල නොසන්සුන්තා ඇති වුණා. මැගසින් බන්ධනාගාර ඇතුළු ගැටුම්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් තුවාල ලැබූ සංඛ්‍යාව දස දෙනෙක්. කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. දැන් ක්‍රීඩා පුවත. ඉන්දිය කණ්ඩායමට එරෙහි 3 දින පුහුණු තරගයේ පළමුව පන්දුර පහර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩලු 2ක් දෙවි ලකුණු 197ක් රැස් කරගෙන සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ NCC පිටියේදී. නිෂා ප්‍රනාන්දු ලකුණු 66ක් ලබා සිටියේදී දැවි ගියා. පසිඳු සූර්ය බණ්ඩාර ලකුණු 35යි.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117888666. Siyata Diva.

good afternoon. How is it, Dekai? When I didn't know you. මං එද්දිම එක්කෙනෙක් මගෙන් අහලා තියෙනවා අද නටනවද කියලා. ඕ අද ෆ්‍රයිඩේනේ. It's Friday මචං. නටමු මාත් එක්ක. සුපිරි සින්දු සෙට් එකක් අහමු. එක දිගටම නටන්න බෑ. මැද්දෙන් පොඩි පොඩි බ්‍රේක්ස් අරගෙන අපි අද පොඩක් නේද? නැට වෙන සින්දු ටිකක් අහමු. ෆ්‍රයිඩේ වුණාමනේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ අනේ. එක දිගටම වැඩ කරලා කරලා නේ. අද පොඩ්ඩක් චිල් එකේ ඉමු. එහෙනම් WhatsApp message එකක් දාන්න.

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500 WhatsApp කරන්න.
3: Sieta Between Lady Miss World Sri Lanka 2026
1: Title Sponsor
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
5: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: කුකුල්ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
6: කුකුල්ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 788 666

0: తిలకవర్ధన టెక్స్టైల్స్ කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
1: ඇලුමිනියම්මනේ.
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තා.
3: තාත්තයාද කේක් කන්නවත් ආවේ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින්ක් පස්පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: පස්පංසික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: පස්පංසිකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: පස්පංසිකෙන් ටික පේ.
0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Pitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
8: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
14: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
17: කාජිරිය ගොබ්බයා.
18: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
0: සියත දෙවන.

0: කියනකොටද ලස්සන?
1: මම කියනකොටද?
0: මම කියනකොට නේද?
1: ෂිහාන් නෙවෙයිනේ සින්දුවක් හරි දෙන්නේ දෙකේ ඉඳන් පහ වෙනකම්?
0: මමනේ. එනිසා කියන්න.
1: මම නේද?
0: මම කියනකොටනේ ලස්සන.
1: අද අපිට බෑඩ් මූඩ්. මොකද කරන්නේ? ලස්සන සින්දු ගොඩක් ඕනේ. ස්ටයිල් මෝයගේ කට්ටිය කියලා තියෙන්නේ. කොට්ටාවේ ඉන්දි අචලා, මල්කාන්තේ වැල්ලවත්තේ ආන්ටි අංකල්, දිතිර බිනාදි ඔක්කොම ඉන්නවලු. බෑඩ් මූඩ් එක මං ගුඩ් මූඩ් කරලා ගන්න ඉන්නකෝ.

0: දවස දෙකයි විනාඩි 28යි වෙලාව. සුදු කොච්චි පුතේ කියලා මට මෙසේජ් එකක් එවලා තියෙනවා. ආන්ටි චන්ද්‍රා මල් දෙනිය. කනේ මුල්ල තමයි ආන්ටි ඉන්නේ. හලෝ ආන්ටි, කොහමද? මොකද කරන්නේ? උයලා හැම ඉවරද? ලන්ච් ගත්තද? අද උනා දිව්වේ? එවන්නකෝ කියන්නකෝ. එවන්න කියලා කිව්වේ කෑම නෙවෙයි. අද උනා දිව්වේ කියලා එවන්න කියලා කිව්වේ. හරිද? හයි සුදු කොච්චි, ස්කෝල් නිවාඩු. ඒ කියන්නේ දිගටම අහන්න පුළුවන්නේ මාව ටික කාලයක් යනකම්.
1: මෙසේජ් එක දාලා තියෙන්නේ විහස් ෆ්ලෝරයිකේ කටි ඔක්කොම එකතු කරගන්නවා.

0: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්නේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් වතුරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: මොකෝ මේ තරහින්?
11: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියටදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
17: සමහරු එන්නේ සද්ද අහලා.
18: තව සමහරු එන්නේ සුවඳට.
17: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
18: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
17: Motor Show,
18: Lifestyle Expo,
17: Construction Expo,
18: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
18: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
19: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
20: 98.2 98.4.
21: අද විතරයි සිකුරාදා.
20: සියත දිවයින පුරා.

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින්ෙන්න්නවා
2: ගොදත් අදරේ ශූලෝකෝචේ
1: ඉතාලියෙන්ගෙන්න්නවා
3: සාස්තයි අපිත්තා හන්න සේත
1: එතකොට කොරිය
4: සුදු කච්චි මනි හරහයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැම කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි වෙත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: රුක්මල් හල්ලෝ මාව නැල්ලෙ සුදු කොල්ලා සුදුයිද කියල මම දන්නෑ දැකල නෑ එවනටිතින් නේද මා වහනවනක් නේද මමත් සුදුයිනේ මං හිතන ඔයත් සුදු ඇති කියලා සයිප්‍රස් ඉඳම් මෙසේජ්ජ කක්තාල තියෙනවා කුමා කුමා කියන්න ඉතිං පුළන් හැමවැලේම සිය තහන අට මෙසේජස් දාන ලස්සන සුදු කෙල්ලක් බකමූුණෝ හඬකා වගේද කීරව නම් මොනවද මොකතේ කියලද තේරෙන්න පැහැදිලි නැහැ මට පට පැහැදිලි කර ලෙවන්න සුදු මැනිකේ ඉල්ලඟට හායි කියලම දැම් මෙසේජ් එකක් දැම්ම මදුව මදුව වත්තකතු කරගන්නවා මැසිදුට

0: නැවත ගැස්මට සියත.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
5: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
6: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයේ
9: නැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0676 252 3020.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටි එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
7: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
6: මේ අවුරුද්ද තාවා.
7: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: ලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: හෙට උදේ 8ට
4: මල්ලි කොහොමද මල්ලි?
5: ඔහේ ඉන්නෝයි.
4: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් හරි. ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ.
4: ඈ?

0: किया था। टॉप स्टोरी।
1: පල්ලන් සේන තත්ත්වය පාලනය කරයි. මේකම පල්ලන් සේන බන්ධනාගාරයට පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය ඇතුළු වී තිබෙන බව. බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. ඇති උසන්සුන්තාවයේ පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. බන්ධනාගාරයේ උසන්සුන්තාවයක් ඇති උනේ රැඳවියන් පිරිසක් වහලේ මත නැග විරෝධතාවයක නිරත වීමත් සමගයි. ඇතැම් රැඳවියන් බන්ධනාගාරයේ තාපයට හානි කිරීමට උත්සාහ දරන ආකාරයක්ද නිරීක්ෂණය වූ බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. බන්ධනාගාරයවට ආරක්ෂාව සඳහා පොලිසිය පොලිස් විශේෂකාර්ය බලකාය කැරලි මර්ධන ඒකකයේ සහ ගුවන් හමුදාව කැඳව ඇති බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. ලලිත් සහ කූගන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව ලබන මස 29 වනදා සාක්ෂි ලබා දෙන ලෙස යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග කර තිබෙනවා. එදින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙන ලෙසයි යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ. ලලිත් සහ කූගන් අතුරුදන්ව තිබුණේ 2011 වසරේ දෙසැම්බර් 10 වනතායි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666 98.2 98.4 Siyata

අඩි සද්දයක් නැතුවට ඉන්නවා. හොයන්න දෙයක් නැහැ. මැණික ඉන්නවා හවස පහ වෙනකම්. චූඩ මාණික, සුදු මාණික, නිල් මාණික නේද? ඒ ඔක්කොම නම් ටික ඉතින් එක එක්කෙනා සරින් සරේට මට කියන ඒවා. දැන් තමයි කුමා කියලා තියෙන එක පැහැදිලි වුණේ. මං අර මේ ශිහාන්ගේ සින්දුවේ ගෑවනේ. මම ගාති බකමූණෙක් වගේ කිල්ලලු කියලා තියෙන්නේ. හරි හරි, දැන් පැහැදිලි. මම අරෝ නිගම්බවලට මට නිපුන් මැසේජ් එකක් දාලා තියෙනවා. හල්ලෝ සුද්දා, කොහොමද? ආ මට සුද්දි කියලා. මං වාට සුද්දා කියනවා. අපි ඉතින් නේද, අපි ඉතින් ආදරෙන් සතුටින් ඉන්නවා දෙයනේ කියලා නේ. ආ ගිල්ස් එකේ කේක් එකේ සෙට් එක. ඒ ඔගොලු කේක් හදන ගමන් කනවද නැද්ද? එහෙම තහනම්ද? හොඳ වෙලාවට මං ඔය වගේ තැනක වැඩ කරන්නේ නැත්තේ. නැත්තම් මං හිතන්නේ අනිත් පැයට ගන්න කේක් ඉතුරු වෙන එකක් නෑ. අර සුවඳ එනකොට නොකා වෑනේ නේද? පොඩි කැල්ලක් හරි නිකන් නේ කන්න හිතෙනවා. මුළු දවසම ඉතින් සියත තමයි කියලා දෙනවා. මෙසේජ් එක දාලා තියෙන චතුරංග වීරකෝන් ඔයත් එක්ක ගිල්ස් එකේ සෙට් එක මාදරෙන් එකතු කරගන්නවා.

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද?
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0721 127 777.
6: ඔබට
7: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්.

0: සිකෙන් ටික පේ.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින්, විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: සියත ටෙලි දෙපැය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සහස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
10: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
11: සියත දිවයින පුරා.

0: මන්ඩට මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

විසිතු නයි වෙනාඩි 25යි වෙලාව. මට මේ දුම්බර ලලිත් මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. එයා හිතුවල මම නිදි කියලා. අද ෆ්‍රයිඩේ නේ, ඉතින් මට වැඩිපුර සින්දු දුන්නා. ඒ වුණාට ඉතින් කතා වඩු ගලේ නෑනේ, කතා කළානේ. හැබැයි චුට්ටක් කතා කළේනේ. ඉන්නකො දැන් කතා කරන්නට යා වැඩිපුර. දුම්බර ලලිත් එක්ක දුව ආයේෂා ඉන්නවා. හැමදාම වගේ අදත් නේද? තාත්ති දුව යහගෙන ඉන්නවා. මේ දුව එක්සෑම් කරන්න, ඒ කියන්නේ එලෙවල්ස් කරන්න පටන් ගත්තද? මාත් එක්ක කී කී හිටියා කෙලි පොඩ්ඩ. ඊට පස්සේ ලොකු විස්තරයක් නෑ. දැන් කොහොමද? ක්ලාසස් එහෙම යන්න පටන් ගත්තද? විස්තර කියලා එවන්න. එයාට කියනවාට මෙසේජ් එකක් දාන්න කියලා. අහගෙන ඉන්නවනම් දිනෝජ් කර්ටන්ස් වල අපිත් අහගෙන ඉන්නේ. දමිත් ඔයා මට මෙහෙම මෙසේජස් දැම්මම මටව වඳුන ගන්න බෑ. ඇයි දන්නවද? මම සාමාන්‍යයෙන් කවියක්ම නෙවන්නේ. මගේ ඇස් දෙකට හුරු ඔයාගේ නමින් කවියක් යන එක. අනිතකෝ හැමදාම ඒක එවන විදිහක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට සාමාන්‍යයෙන් ඔයාගේ මෙසේජ් එකක නම නොතිබ්බත් අඳුන ගන්න පුළුවන්. හැබැයි දැන් මේ අදේවල තියෙන විදිහත් එක්ක මට හිතා ගන්න බෑ. හරි කමන්නේ, කොහොම හරි ආදරෙන් එකතු කරගන්නවා. මෙසේජ් එකක් තියෙනවා මේ කලින් දවස්සක එවපු කවියක්. ඒකත් කියවලා දාන්නම් ඔන්න ඔහේ නේද? මා සහකාරි කරගන්නට හිතුවාට තෑගි බෝග ටොෆි චොක්ලට් එව්වාට මේ හිත දෙන්නේ කොහොමද මං තව කාට? මං ආදරෙයි නෙළුවේ මගේ දමියාට. එයාම හිතලා එයාම කවි ලියලා එයාට මං ආදරෙයි කියලා. හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි. හරිම පොසිටිව් වයිබ් එකේ ඉන්නේ ඔයානේ. මම කවදාවත් හිතන්නේ නැහැ ඔයාට මගේ ආදරේ අහිමි වෙයි. මම වෙන කාට හරි ආදරේ කරයි, වෙන කෙනෙකු කසාද බඳි. මම කවදාවත් එහෙම හිතන්නේ නැහැනේ. සුපිරි කල්ලෙක්. එමු තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ මම ඔයාට අයිති වුණත් නැතත් ඔයා මෙලහකටත් මාව අයිති කරගෙන නේ. කවදා හරි ඉතින් ඕවට හොඳ වෙයින් අහගන්න වෙන්නේ ලලිත්ගෙන් තමයි. බලමු ආමේ තියෙන්නේ අනිත් ඵලයන් දමිත් යන්න කියලා එවලා. ඒයි ඒයි ලලිත්, ඔහොම තරහ ගන්න බෑ ඉතින්. ආයේ මදිවට කියලා තිනු ඔයා දුම්බර ලලිත්ලා එක්කම ඉන්න කියලා. කාගේවත් නමක් මට මේ කටින් කියන්න හම්බ වෙන්නේ නෑ. මාකොල ලලිත් ඉන්නකම් වෙන කාගේ හරි නමක් කියපු ගමන් මෙන්න පැලෙන්න හදනවා. මේ කොල්ලට පෑලියාව. මට ඔයාගේ උපන්දිනේ ගොඩක් වටිනවා වුණාට ඔයාට මේ පිස්සු කොල්ලගේ උපන්දිනේ වටින්නේ නෑ නේද මැනිගේ කියලා අහලා තිනු. අද ඔයාගේ ජනම්දින් මුබාරක්ද? තව පොඩ්ඩෙන් හුස්ම හිර වෙනවා. තව පොඩ්ඩෙන් ඔයාගේ උපන්දිනේ නේ මගේ මෙව්ව එකයි, ඒ කියන්නේ ඔයාගේ උපතයි මගේ විපතයි එකම සිද්ධ වෙන්නේ එකම දවසේ. එමුනානම් ඔයාට ජීවිතේට ආය උපන්දිනේ සමරන්න වෙන්නේ නේ. මොකද මගේ විපත කියන්නේ ඔයාට ඉතින් කොහේ සතුටක්ද නේද? හරි හරි, ජනම්දින් මුබාරක්. දැඩි සංගීත සිංකරන්න ගා වෙනුවෙන්. ඔන්න ඔන්න 1 2 3 4. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Lali. Happy birthday to you. ලොකු කිස් එකක් දුන්නේ හොඳේ. වෙන කාටවත් දීලා නැහැ මේ වගේ ලොකු කිස් එකක්. ජනම්දින් මුබාරක්. සුබ උපන්දිනයක් වේවා. හැමදාම සුදු කොච්චි වහගෙන ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. හැම වෙලේම මට තෑගිවන්න හිත පහළ වෙන්න ඕනේ.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കിയെഡിസ്ഈജിപ്തായി സഹ ഇഡീസ് അൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തർ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණ ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංසි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකව මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. මේ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒත් ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
8: කඳුළු
9: විලයි ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අතේක. සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්. අනුග්‍රහය.
10: පොළොවේ රන් නැස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
2: real mobile experience එකකට නල්වත්ත බට.
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles.
5: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
3: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
11: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
1: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
20: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
21: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.
10: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කංගෙප දෙකකුත් ගහලා
12: ඈරාලහමි
10: ඇහුන් නැද්ද මං කියපුවා
12: නෑ නෑ අහන් හිටියේ
10: මොනවද අහන් හිටියේ
12: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
10: හෑ
12: ඕරාලහමි one and only සින්දු සියත
22: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
23: අනුග්‍රහය දැනෙන්න අඳින්න රිසිසේ
24: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
25: ලොකේ අනේ කොහෙ හෝ ෆ්‍රයිඩේ වන ලිසන්
24: සියතම අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
26: සියත සිකුරාද
24: සියත දෙවයි

තමයි විනාඩි 45 වෙලාව. මමත් තහනවා කියලා සඳ ලංකාවේ තාරුණී මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට අම්බෝ අපේ කෙල්ලටයි කොල්ලටයි විශ් කරන්න කියලා. හායි ඒයි ඔන්න මතක් කළා අහන් ඉන්නේ විශ් කරන්න. හායි ඒයි සුදු කොච්චියෝ ඒයි අපේ කෙල්ල. එක දිගට මෙසේජස් මං හිතන්නේ බර ගානක්. දැනයි දැක්කේ රත්තරනේ. මම පොඩක් අහක බලාගෙන හිටියේ චැට්ලිස්ට් එකේ, පොඩක් ඉවත බලාගෙන හිටියේ. දැනුයි දැක්කේ මෙච්චර මෙසේජස් ඔයා දාලා තියෙනවා කියලා. ඉන්දි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද චූටි මැණිකගේ චූටි මැණිකගේ හරියට පැහැදිලි වුණේ නැහැනේ මං කියපු එක. චූටි මැණිකගේ චූටි මැණිකගේ ඒ කියන්නේ කෙල්ලගේ කොල්ලගේ දුවගේ පුතාගේ දෙන්නගේම බර්ත්ඩේස්. මන් දැනන් හිටියේ නැහැ. ෂේරා බබයි නෂෝන් බබයි එකන අයියයි නංගි දෙන්නම එක දවස් ඉපදිලා තියෙන කියලා මන් දැනන් හිටියේ නැහැ. හරි ෂෝක් ඉතින් නේද? දෙන්නගේම උපන්දින එකට සමරන්න පුළුවන්. එතකොට එක කේක් එකයිද හදන්නේ? නැත්නම් දෙන්නට කේක් දෙකක් හදනවද? මට ෆොටෝ එකක් දාන්න හොඳේ, මට බලන්න ආසයි. කොහොම හරි ෂේරා බබා මට ගොඩාක් ආදරේ, මං ඒක දන්නවා. ඉතින් චූටි මැණිකේ ෂේරා බබු I love you. ජනම්දින් මුබාරක්. එහෙම කිව්වම චූටි බඩියට තේරෙන්නේ නැහැනේ. Many happy returns of the day. ආට සුබම සුබ වන්දනයක් වේවා ෂේරා බබෝ. ඒ වගේම නෂෝන් පැටියෝ. ඔයාටත් සුබම සුබ වන්දනයක් වේවා. ඔයාටත් මං ආදරේ හොඳේ නංගි බබාට වගේම. ඉතින් අද කේක් කපලා කේක් කාලා ඊට පස්සේ ඩිනවුට් එකට කොයි හරි ගිහිල්ලා අම්මි තාත්ති ඔය දෙන්නයි සතුටින් ඉන්න ඕනේ, හොඳට එන්ජොයි කරන්න ඕනේ. පස්සේ අපි හම්බෙච්ච වෙලාවක මටත් කේක් කැල්ලක් දෙන්න හොඳේ බර්ත්ඩේ නිසා. ඉතින් දෙන්නටම හොඳට ඉගෙන ගන්න ලැබෙන්න කියලා විශ් කරනවා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි.

ගොලොන්ට මෙන්න එක්කෙන කිය සත්තුවත්ත ගිහිල්ලා. හැබැයි බබාට පෙන්න්න තමයි එක්කන් ගිහිල තිබ්බේ රුමේනියාව අනු. වැඩේ කියන්නේ බබාට පෙන්නන්න ගියාට මොකද වීඩියෝ සරගෙන ඇවිල මටත් පෙන්නනවා. රුමේනියාවේ සත්තුවත්තත් අපේ වගේ තමයි නේද? ලොකු වෙනසන්නේ. වීඩියෝස් කීපයක් මෙවල තිනවා ඉන්නකු මම බලන්න නිදහසේ. ඔයා ඉල්ලලා තිබ්බ සාර සදිසි පෙති අපි ඒක ඊයේ ඇහුවානුවෝ. එනිසා දැන් මේක හමු.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනී.
6: ඇයි හරිම තැනට ගියේ ඉඳා? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන.

0: ලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-7874.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
3: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
4: 98.2 98.4
5: පන්නේවගේ කමුකකේ
6: බ්‍රේක්
5: නෑවගේ
6: පතිමුරේ
7: ෆ්‍රයිඩේ මචං
8: අද විතරයි සිකුරාදා
4: සියත දිවයින පුරා.

0: था टॉप स्टोरी।
1: ලක්ෂ්මන් යාපාගේ නඩුවක් කැඳපායි. හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධනට අධිචෝදනා භාර දීමෙන් පසු අපමත මුදහරි ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ වෙනසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ නඩුවද කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුට භාර දීමද සිදු බවයි සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඉන්නතුරු විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර හැප දෙකක් මත මුදහැරීමටයි අධිකරණය නියෝග කළේ. දැන් දෙස් පුවතක්. තුර්කි ජනාධිපති තායිප් එඩෝගන්, සෞදි අරාබි ඔටුන් හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් හමුව තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ සෞදි අරාබියේදී. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම හමුවේදී කලාපීය වශයෙන් නැති වී තිබෙන ගැටුම් පාලනය පිළිබඳව සාකච්ඡා වූ බවයි. සමුද්‍ර ආරක්ෂාව ඉරානයට එරෙහි අමරිකා ඊශ්‍රායල් ප්‍රහාර පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666 98.2 98.4 Siyata

කාලයේ සම්පා කවියක් කියවලා තියෙනවා. පුදුම ලස්සන කවියක් ඒක. මේ කියන දේවල් අහගෙන ඉඳලා, මෙසේජස් වල කියවන දේවල් අහන් ඉඳලා මට එවලා තියෙන්නේ මේ මෙසේජ් එක. අනේ ලලියෝ, උඹලා වගේ ගොම්බානක්, ටොෆි ඇව්වට බොරුවට ඔය ලොරි ගානක්, අයිති වෙයිද සුදු කොච්චිව කවදාවත්, කොච්චි යන්නේ පයින් ගහලා ගව් ගානක්. ඒ මං එහෙම කරන්නේ නැහැ. මම ගියොත් යන්නේ පයින් ගහලා නෙවෙයි, උම්ම එකක් දෙකක් විසි කරලා. ඔන්න අඩත් එකක්. හැබැයි හොඳයි, යා ලස්සනයි කවිය. ඔක්කොම තියෙනවා, ඔක්කොම හරි ලස්සනට ගලපලා තියෙනවා. මම දැනන් හිටියේ නෑනේ ඔයාට ඔච්චර හොඳට කවි ලියන්න පුළුවන් කියලා. සම්පා හොඳයි, දක්ෂයි, කොල්ල දක්ෂයා. වලියක් වගේ නම් මාත් එනෝ කියලා මෙසේජ් එකක් දාලා තිනෝ. කවුද මේ? ආ, තිලි නේද? ඊළඟට නිරුෂාන්, සුනිල්, ආනන්ද, මනෝජ්, රන්දික, තිලි නම් මේ කටි ඔක්කොම අහගෙන ඉන්නවා මොරටුවේ ඉඳන්.

ඔබ සැන්දෑවක් වේවා සුදු කොච්චේ නෝනා. ඊජි අනුර මෙසේජ් එක දාලා තියන්නේ පුසල්ලාව BF ජනපදයේ ඉඳන්. ඊළඟට මට මැනික කියලා මෙසේජ් එකක් දාලා තිනෝ රන්වින් එකේ කොල්ල ටික. සංජීව ඇතුළු යාළු සෙට් එක මාදරෙන් එකතු කරගන්නවා. සෙන්දු ටික සුපිරි කියලා. ගාලේ මදුත් මෙසේජ් එකක් දාලා තිනෝ. දැරණිගල චමින්ද හයි, ඔයවත් එකතු කරගන්නවා.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: අවංකව මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාර්ය
4: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එක මත ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
6: වෙත අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance we help
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
10: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666
11: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: ඩෙලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ශ්‍රේෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
14: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
15: අවන් සෙකන් ඕන දෙයක්
16: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
17: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Rating Sri Lanka Limited. Sri Lanka Mahabankuwe avasaralath balapatra labi mudal samagamaki.
0: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
5: සියත Between Lady Miss World Sri Lanka 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0716 516 500 WhatsApp කරන්න.
5: Siyata Between Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුල.
0: Siyata Tele Depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
2: ඔබ මාව දැකලා හැංගුණානේ.
3: හැංගුණා.
20: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
21: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
20: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
22: සියත ටීවී තුලින්
23: සියත දිවයින පුරා

දවස 4යි විනාඩි 25යි වෙලාව. ඊටක පොඩක් චේන්ජ් කරනවා හොඳේ. දැන් පොඩක් පිබේක රිද්මේ සින්දු කමයි ළඟට. මොකද එකම විදිහට ගියාම බෑනේ අනේ නේද? පොඩි පොඩි චේන්ජස් තියෙන්න ඕනේ. ජීවිතෙත් එහෙමයි, ප්ලේලිස්ට් එකෙත් එහෙමයි. හරි. කාලෙකට පස්සේ මොරොන්තුඩුව නන්දු ඉනම් මුදිත පෙරේරා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉස්සර ඉඳන්ම අපිත් එක්ක ඉන්න හොඳ යාළුවෙක් ඉතින්. හැබැයි කාලෙකට පස්සේ තමයි අද මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා ආදරෙන් මතක් කරනවා, එකතු කරගන්නවා. ඊළඟ සින්දුව ඔයාටත් එක්ක. ඊට පස්සේ කවුද මේ මැසේජ් එක දාලා තියෙනවා? රුක්මල් මාමනැල්ලේ. ආමන් යාගෙන කිව්වද කොහෙද? කිව්වද? කිව්වේ නැද්ද? කොමාරිය නොබලා මාදිහා සින්දුව යනකොට මට කියලවල තියෙනවා එක්ස්ගේ ආසම සින්දුවලු ඒක. එක්ස් ගැන තාම් මතකයන් තියෙනවා ඔයාගේ හිතේ නේද? හනේ හනේ. ඒ කියන්නේ තාම පොඩි ආදරයක් තියෙනව නේද? හරි හරි හරි හරි. ඊළඟට කවුද මන්දා මේ මට මෙසේජ් එකක් දැම්ම ඒයි මමත් අහනවා කියලා. එයා මට නමක් ගම මුකුත් තෙවල නෑ. ෆෝන් නම්බර් එක අන්තිමට 37 23 තියෙන්නේ. කරන්න දෙයක් නෑ ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. පුළුවන් නම් නම ගම එවල තියන්න. ඊළඟට කවුද මේ? උඩුගම ජයා, ෆර්නැන්ඩෝස, ඔමාලයා, චාමර මේ ඔක්කොම එකතු කරගන්නවා කියලා අමන්පල සුජිත් මෙසේජ් එකක් දාලා තිබ්බා. ඊට පස්සේ කවුද කවුදනේ කොට්ටාවේ ඉන්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔගොල්ලෝ ගැන කිව්වා නේද මම? ඇයනේ මම මේ කියපු මෙසේජස් මෙච්චර ආයයි කියවන්න හදන්නේ? නොකියවපු ඒවාත් ඔගයක් තියෙද? රංග ගැන කියන්න බැරි වුණා. රොටක්ස් එකේ ජේ 29 80 එම්කේ එක යන ගම එස්කේ වහගෙන. එම්කේ කියන්නේ මොනර කිරිල්ලි. එස්කේ කියන්නේ කවුද කියලා දන්නවනේ ඉතින්. දෙක වෙනකන්ු බලාගෙන ඉන්න හැමදාම මං එනකම්. සුදු හාමිනායනක. අනේ ඒක ලස්සනයි නම. මං ආසේ කොමත් සුදු හාමිනේ කියනවාට. මහා ගොඩක් ආදරේ කියලත් කියලා තියෙනවා. ඊළඟට රුක්ෂානි නෝ මොරටුවේ. රුක්ෂාන්ලා රුක්මල්ලා හැම තැනමනේ. ඇමිලි පිටි කුමුදුනියෝ ආවත් එකතු කරගන්නවා ආදරේ. අනුරුද්ධ ජයසිංහ හලෝ. ඔයත් ඉන්නවනේ දැන් දැක්කේ.

ප්‍රසාද්ට තමයි අර සින්දුවක් දෙන්න ගිහිල්ලා මම නාගත්තේ. වෙන මොකද්ද කිව්වේ නේද? මොකද්ද මං කිව්වේ? රුමිනියාවල ප්‍රසාද රුමිනියා ප්‍රසාද් දැන් ඉන්නේ ස්වීඩන් වල. එහෙ ඉඳගෙන මාව අහගෙන තමයි ඉන්නේ. ඉතාලි දනංශ ඔයත් මොනවද හෙන්න තොගයක් කියලා තියෙනවා. අම්බෝ ආයෙ පාටිනේ නේද නියෝන් මල්ලිගේ මාටිනාගේ නියෝන්ගේ තමයි බර්ත්ඩේනේ. කොමහරියා කොමද පාටි හොඳට ගියාද? මිලාන් වල වැඩ කරන ඔක්කොමත් එකතු කරගන්නලු. ඒකුණට අදින් පස්සේ නිවාඩු. සුපිරියක්. මාත්‍ර ඇඹුලේකේ රයිස් ඇන් කරී බෙදන්න ඉන්න අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. කැමරා හයිද හේ?

0: ආර්ථික නියමයි කියලා කියලා තියෙනවා ධනංජය. මිලාන් වල නම් ඉන්නේ අනිවාර්යෙන්. එක දවසක් හරි මාතල ඇඹුර මාතල මාතර
1: රොනීලා රූකලා සමන්ලා සොහාන්ලා
0: ඇඹුලේ රෙස්ටෝරන්ට් එකට යන්න

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක්රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක්රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
6: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
6: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒජන්ට් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ.
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
4: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ

0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝල් ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: සිකුරාද සියත දිවයින පුරා

කොහොමත් ඉතින් නේද? අඬන වෙලාවට තනියෙන් තමයි අඬන්න වෙන්නේ. මොකද සතුටින් හිනා වෙවි ඉන්න කාලේ ළඟ ඉන්න අය අඬන වෙලාවට ගොඩක් කලාවට මිසින්. ඔයද කියලා හොයාගන්නත් නෑ නේ. ප්‍රශ්නයක් ආවහම බලන්නකො බොරුද කියලා. අන්න එහෙමයි ඉතින්. අන්න ඒක තමයි යථාර්ථය. කමන්නේ. තනියෙන් අඬන්න හිතේ දුක ඉවර කරගන්න. හැමදාම දුක හිතෙන කාලයන්ම ජීවිතවල තියෙන්නේ. හැමදේම වෙනස් වෙනවනේ නේද? මේ වෙලාවේ ඔබ දුකෙන් නා සමහර විට තව ටික දවසක ඔබට සතුටින් ඉන්න පුළුවන් වෙයි. එහෙම හිතන්න අනේ.

අර සිින්දදන බැරුණානි සුදු මේ සිින්දු ආඩත් එක්ක කෙල හිතාගන්න. අනුට නම්මම් වේල පහම සිින්දුවක් දුන්න. ඔය මේක තනියෙන් අහන්න හොඳේ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: යා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
8: හච් 15 පිස්සුවක්ම තමයි.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
11: Big big dinumai bonanza bonanza.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
14: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0166 2630.

0: තිස්වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ඇලුමිනියම්නේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
4: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා
5: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
4: මේ අවුරුද්දේ තාවා.
5: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: Turn 98.2 and 98.4.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
10: 98.2 and 98.4
11: ලස්සන සින්දුවකින් වැඩ ඉවර කරන්න යන්නේ. මොකද අද සිකුරාදා නිසා මන් දන්නවා ගොඩාක් කට්ටිය අද රෑ වෙනකොට අනන්තයට යන්න තමයි ට්‍රයි කරන්නේ නේද? එහෙමයි කියලා මේ වයිෆ්ලට බොරු කියලා ඔෆිස් එකේ වැඩ කියලා එහෙම ඉතින් අනන්තයට එහෙම යනවා නෙවෙයි. හරි, ඇත්ත කියා නැත්ත කියා යාළු කට්ටිය සෙට්ටරවා නම් අනන්තයට යන්න නම් ඉන්නේ. කියන්න කියන්න වයිෆ්ට කියන්න, මට හිතනවා අද පොඩි චාන්ස් එකක් දෙයි. පරිස්සමට හොඳේ අනන්තයට ගිහිල්ලා ආයේ

ඉස්සරහට නෙමෙයි ගෙදර ගෙදර. අපි මන්ඩේ හම්බෙමු. ඒකෙන් දෙකෙත් මම නෑ කියලා නෙවෙයි ඉතින්. මම නෑ කියලා සිය තහන් නැතු ඉන්න එපා, අහගෙන ඉන්න හොඳයි. මන්ඩේ හවස 2ට නැවත හමුවෙමු. එහෙනම් බයි. මං ආගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: यह था टॉप स्टोरी।
1: විසිතෙමන සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ. විසිතෙමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැන්වීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කළා. තවත් දේශීය පුවතක්. වසරකදී යතුරුපැදි අනතුරුවලින් දහසකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ සභාපති මංජුල කුලරත්න පැවසුවේ යතුරුපැදියක ගමන් කිරීමේදී ප්‍රමිතිගත ආරක්ෂිත හිස්වැසුමක් අනිවාර්යෙන් පැළඳිය යුතු බවයි.
2: මාර්ගයේ භාවිතා කරන යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්න. මොකද අද මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදු වෙන්නේ යතුරු පැදි සම්බන්ධ. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ යතුරු පැදි වලින්. අපිට අවුරුද්දකට 2500 2800ක් විතර මරණ සිද්ධ වෙනකොට 1000ක් විතර ආසන ප්‍රමාණයක් සිදු වෙන්නේ යතුරු පැදි. ඒ නිසා අපිට වගකීමක් තියෙන රජයක් හැටියට මේ සම්බන්ධව කටයුතු කරන්න. එම නිසා අපි මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක එක අංගයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම යතුරු පැදිකරුවන් ආරක්ෂිත හිස්වැදුමක් පළදී කියලා. මොකද ආරක්ෂිත හිස්වැදුමක් හිස්වැසුමක් එහෙම නැත්නම් හෙල්මට් එකක් දීම ඉතාම වැදගත්. මොකද අපිට දැනගන්න ලැබිලා තියෙනවා රෝහල් තියෙන දත්ත පද්ධතිය පරීක්ෂා කරාම මේ මාර්ග අනතුරු වලින් සිදුවන මේ අනතුරු වලින් කොටක් මරණවලට හේතුව හැටියට දකින්න ලැබෙන්නේ හෙඩ් ඉන්ජරිස් එහෙම නැත්නම් හිසට සිදුවුණු මාරාන්තික අනතුරු තමයි.
1: සියත ප්‍රධාන පුවත් සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666
4: Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren Siyata

0: ඇන්ඩි
1: හෝඩි මකලෝ, මටත් නිදිමතයි යනේ.
0: ඔයාට නිදිම, ඔයාට මොකද බෝ කරගත්ත?
1: අනේ ඉතින් ඔයා හුමිත්
0: මඩනේ නිදිමතයි කාපු ආන විනවා.
1: අන්න මොකක්
0: ආන විනවා? ඔහොම අනුන් අරට
1: ආන
0: විනවා ගන්න දෙයක්.
1: අයියෝ මුළු දවසම
0: මුළු දවසම
1: භාගයක් ඉවරයි.
0: දවසම හැන්දෑවේ ප්‍රෝග්‍රෑම්
1: කියන්නකො.
0: උදේ දන්නෙත් නෑ, හවස දන්නෙත් නෑ. ඔහේ එනවා, ඉඳ ගන්නවා, හුචු හුචු ගානවා, යනවා. බුදියනවා, ආයි නැකිඩිනවා, එනවා, ඉඳ ගන්නවා, හුචු හුචු ගානවා, යනවා. උදයක් දවාලක් හවසක් මොකක්වත් දන්නේ නෑ
1: මක්කලෝ.
0: මොකෝ
1: දැන් ඇහැරෙන්න.
0: ඇහැරෙන්න ගියත්
1: ඇහැරෙන්නකෝ. ඇස් දෙක හරි,
0: ඇස් දෙක ඇරියා.
1: හා හරි, දැන් ඕන් අපි වැඩසටහන පටන් ගන්නවා.
0: මුලින්ම
1: හාවඩි මකලෝ,
0: හාවඩි සෑන්ඩි.
1: ගොඩ ගන්න වෙන්නේ චාලි. මොකද කරන්නේ?
0: ගොඩ ගන්න ගියත්
1: මකලෝ
0: ගොඩ ගන්න වලලන්න වෙලා. එහෙම තමයි ඉතින්, මේ ගොඩ දාන්න බලල වල්ල බැරි තැන වල දාන්න. එහෙම තමයි ඉතින් වෙන්නේ. දැන් මං දකිනවා ඉතින් මිනිස්සු ගොඩාක් දේවල් ගොඩ දා ගන්න ට්‍රයි කරනවා.
1: පස්සේ කියලා කපනවා වල දානවා
0: වල දාලා දානවා. ඒක තමයි ඉතින් මේ
1: මොකද
0: මේකටත් ඉතින් අවසරයි. ඒක තමයි චාලි කරන්නේ.
1: මම නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක වල දාලා මෙලහට
0: ඉවසලා
1: මෙරිමෙතෙන
0: එතනයි ඉවසිය යුතුම තැන.
1: එතන තමයි ඉවසීමේ
0: හොඳම තැන.
1: කවුරු මං ගැන මොනවා කිව්වත්
2: ඉතරටි
1: මං ගැන දන්නේ මංම විතරයි.
0: එතන කිසියම් අඩුපාඩුවක් සිද්ධ වුණා කමන්නෑ. කොහොම හරි මේ මට්ටමේ හරි මේක යනවා මන්ද. අද තියෙන ලස්සන කතා ටිකක්.
1: යස්.
0: මිනිස්සු
1: ඔව් මිනිස්සු කියන්නේ අපිනේ.
0: මිනිස්සු හරි වෙනස්නේ.
1: වෙනස් ඔයාට සාපේක්ෂව මම වෙනස්. මට සාපේක්ෂ
0: එහෙම ලෝකෙ මිනිස්සු විතරනේ, තව සත්තු ඉන්නවනේ.
1: සත්තුත් එක්ක ගත්තාම මිනිස්සු වෙනස්.
0: සත්තු එක්ක ගත්තාම මිනිස්සු වෙනස් නේද? මිනිසා ඇවිල්ලා ලෝකේ
1: දියුණු සත්වෙක්.
0: තව
1: කතා කරන්න පුළුවන් භාෂාවක් තියෙන හොඳ සංනිවේදනය කරන්න පුළුවන් සත්වෙක්.
0: තව
1: ඕක තමයි. තව මොනවාද?
0: බුද්ධිය සම්බන්ධයකින් කියන්නේ. සැන්ඩිගේ උත්තරේ නැහැ නේද? සාමාන්‍ය කියන්නේ මිනිසා ලෝකේ බුද්ධිමත් සත්වයා කියලා. ඉස්සෙල්ලාම ඇහුවම ලෝකේ අනික් සත්තුයි මිනිස්සුයි අතර පළවෙනිම දේ අහපු ගමන් ඔළුවට එන්න ඕනේ මිනිසා තමයි ලෝකේ බුද්ධිමත් සතා. රටේ දියර සේරම කියනවා ඒක කියන්න. ඒක එන්නේ නැහැ නේද? ඒක එතනින් ඒක එන්න බෑ. ඉතින් එයා කල්පනා කරලා ඇති ඉතින් ලෝ මිනිසා එච්චර බුද්ධිමත්ද? මං කොහොමද මෙච්චර මොඩේ? ඒක බොරු කතාවක්ද? කොහේ මිනිසා බුද්ධිමත් කියන්නේ? එන්න බොරු. ඉතින් මාත් මනුස්සයෙක් නේ.
1: ඉතින්
0: බුද්ධිමත් නම් ඉතින් මටත් තේරෙන්න බෑ.
1: නෑ මට බෑ.
0: බෑ තමයි.
1: අනේ මට බෑ.
0: ඒක තමයි කියන්නේ.
1: ඉතින් සංනිවේදනය කරන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් හින්ද.
0: හරි.
1: හරිනේ.
0: හරි හරිව වාඩි.
1: නෙමෙයි.
0: එහෙනම් ඉතින් හවස්සට ගා ඉන්නකො. සැන්ඩි කියලා දෙයි වැඩේ.
1: ඇතිනේ.

0: හබිබි.
1: හවස පහේ විනාඩි 15යි.
2: හද ගැස්මට සියත.
3: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැල්ලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
4: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
1: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
9: 1500cc turbo engine-කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
15: දැන් බලන්න, බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි,
14: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි, කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
19: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
19: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
19: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ.
14: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ.
19: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
14: වැඩනි ඉතින් නේද?
9: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 4700 868.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 784.
3: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 4700 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම නෑ.
4: පහවසරේඳම් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
18: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
21: මන්නම් හිතන්නේ නැත.
18: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
22: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
23: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
18: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
24: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
25: සියත දිවයින පුරා

0: ladang.
1: ලෝකෙ මිනිස්සු නික් සත්තුන්ට වැඩිය වෙනස් කියලන කියන්න නේද?
2: ඔව්.
1: මිනිසා තමයි ලෝකේ
2: බුද්ධිමත් සත්තා.
1: මම ආයි දාලා බලෝනේ පාර තවතක වෙයිද කියලා. දැන් මතක තියාගෙන ඉඳලා.
2: අනේ මම දන්නවා බුද්ධිමත් කියලා. මම නොදන්නවා.
1: මම දන්නවා අනිත් මිනිස්සු බුද්ධිමත් කියලා නේද? මොකද මම නොදන්නේ. මම මොඩ උනාට මට අනිත් මිනිස්සු බුද්ධිමත් කියලා තේරෙන්නේ නැති තරම් මොඩ නෑ මම. ඒක මට තේරෙනවා.
2: ඒත් ආයි පටන් ගත්තා.
1: ඒකනේ වැඩක් නැහැ නේ. ඒක වැඩක් නැහැ නේ මෙතෙන්ද නේද?
2: ඔව් ඉතින් කොහොමත් මම මොඩයි මට මම මොනවාද?
1: එච්චරමයි මතකෙද? මම මොඩයි මට මම මොඩයි මම මොඩයි ඉතින් මොඩයි
2: තමයි. මට ලෙඩ මට ඇවිද ගන්න බෑ.
1: ඔව්
2: මම කැතයි මම මොඩයි. ඒක ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවයනේ මකලෝ.
1: ඕ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවය ඔයාගේ ස්වභාවය. ඒ වගේ උදී අපි මේ වෙනස් ගන්න මේ මොකද කරන්නේ ඉතින් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා මේ මනුස්සයාව ඉතින් මකලා හදන්නේ ඉතින් මොනවාරි කියනවා ඉතින් පාරේ ධ්‍යාන වැඩ ඇත්තේ ඒක තමයි.
2: හරි දැන්
1: ඕ දැන් මොකද්ද
2: අපේ මේ වැඩේ පටන් ගමු.
1: හරි වැඩේ පටන්
2: ගමු. අයියෝ
1: අරන් තියෙද්දි මේ යන විදිය හොදයි.
2: කියන්නේ පැයකමාරක්නේ ප්‍රෝග්‍රෑම් එක.
1: ඕ ඕ ඕ
2: පැයක් විතර මට කතා කියන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්වභාවය.
1: ඕ ඉතින් පැයක් විතර සැන්ඩ්විච් ප්‍රදර්ශනයට දින එක තමයි මේකේ වැඩේ. යාන්තම් ඉතුරු වෙලාවේ මං කොහොම හරි පොඩි වැදගත් දෙයක් කියා ගන්නවා අමාරු. පොඩිම දරුත් මේ දරුත් මම විනාඩි දෙකක් ගිහින්
2: හරි
1: මොකක්ද හරිද
2: මනුස්සයා බුද්ධිමත් සතා ඉති.
1: ඔව් දැන් මෙහෙමයි අපි ලෝකේ අනෙක් සත්තුන්ට වැඩිය අපි ගොඩාක් වෙනස් බව අපිට පේනවා දැනෙනවනේ. ඒක හැමතිස්සම දැනෙනවා පේනවා. අපි නගරය හදලා තියෙනවානේ. අපි සමාජය ගොඩනගලා තියෙනවා. අපි විවිධ දේවල් තාක්ෂණය හදලා තියෙනවා. විද්‍යාව ගොඩනගලා තියෙනවා. දැනුම හදලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම කරලා ඉවර වෙලා බලනකොටත් සමහර දේවල් වලින් අපි සමහර සත්තු වගේම තමයි. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් තව සමහර සත්තු අපි වගේම තමයි. උදාහරණයක් හැටියට මියකැට්ස්ලා. මියකැට්ස් කියලා රීතර මේ රංචුව පිටින් ඉන්න සත්තු జాතියක් කරවත් දැකලත් ඇති. මේවා චිත්‍රපටි වල හරි ඔය ඉස්සර මේ ඩිස්කවරි වගේ චැනල් වල
2: පෙන්වන්නේ.
1: ඔය පෙන්වන්නේ එහෙම මේ මේ වන සත්ව වැඩසටහන් පෙන්වනකොට හරි ඉන්නේ චූටි සත්තු జాතියක් ඇවිල්ලා ඉස්සි ඉස්සි මෙහෙම ඈත බලද්ද සත්තු జాතියක් ඉත ඉස්සරව දෙපැත්ත බලනවා රංචු පිටින්. අර ඒ ඔය මිය කැට්ස්ලා හරි මිය කැට්ස්ලා හරිම මිනි මරු සත්තු జాතියක්.
2: දරුණුයි.
1: දරුණුයි කියන්නේ ඒකට අමුතුයි. උන් තමයි තමන්ගේ වර්ගෙම සත්තුන්ව තමන් විසින්ම වැඩියෙන්ම මරා දාන සත්තු ප්‍රජාව මිය කැට්ස්ලා.
2: මරන්නේ කන්නද?
1: නැහැ. මරනවා විවිධ හේතු මත. එකක් තමයි ඒගොල්ලොත් අපි වගේ මේ අර කණ්ඩායමත් එක්ක අපේ කණ්ඩායම ගේම. මිය කැට්ස්ලාත් රංචු වශයෙන් ඉන්නේ. එක රංචුවක් තව රංචුවක් එක්ක ගේම ඉල්ලනවා. සාමාන්‍යයෙන් මිය කැට්ස්ලා කියන්නේ මැරෙන මිය කැට්ස්ලාගෙන් 120%ක්ම මැරෙන්නේ තව මිය කැට් කෙනෙක් යතින්. ඒකේ ස්වභාවික හේතු මත කණ්ඩ නැතුව වෙන සතෙකුගේ දඩයමක් වෙලා මැරෙනවා. ඊටු ටික 120%ක්ම මැරෙන්නේ මිය කැට්ස්ලා මතින්. හරියට අපි වගේ තමයි මිනිස්සුත්. කිසිම ගේමක් නැහැ නේ අපිට. අපි මිනිස්සුම මරනවානේ. මිනිස්සු මරනවා. අපි ගහලා මරනවා, වෙඩි තියලා මරනවා, ගිනි තියලා මරනවා, බෝම්බ ගහලා මරනවා.
2: ඔව් එක එක ಜಾති ගල මරනවා.
1: අපි ගේමක් නැතුව මිනිස්සුන්ව මරනවා. ඒ වගේම මිය කැට්ස්ලත් ගේමක් නැතුව මිය කැට්ස්ලා මරනවා. ඔයා කියන්නේ මිය කැට් ගැහණු සත්තු සමහර වෙලාවට පැටවු ඉන්න සත්තු වෙන මිය කැට්ස්ලගේ පැටවුන්ව මරනවා. ඒ මොකද එතකොට තමන්ගේ පැටවු ටිකට ඒ රංචුවට හම්බෙන කෑම ටිකයි ටෙරිටරි එකයි අර අපේ වරප්‍රසාද ටික වැඩිපුර හම්බෙන්න.
2: හරි ආත්මార్థකාමිනේ.
1: හරි යන්නේ චෝක්කනේ උරුතල් මිනිස්සු වගේමයි.
2: මිනිස්සු
1: වගේම උරුතල් සත්තු జాතියට. ඕ. දැන් මේ අපි පිය මාක් කරගන්න හැදුවට
2: අපි වෙනස්
1: අපි මාරයි අපි සත්තු වගේ නෙවෙයි අපි කියලා හරියට හිතලා බැලුවොත් සත්තුත් අපි වගේ තමයි.
2: සත්තුන්ගේ ලක්ෂණ තියෙනවා.
1: ඔව්.
2: සත්තු වගේ.
1: කන්න අඩිය ගිල මුණ බලන්න.

0: නමස්තේ නමස්තේ ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හදිසියට එහෙ මෙහෙ තියන්න පරත්තරම්.
2: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115 880 400. LOLC රන් සලි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
5: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
4: අම්මට ඒකත් ඇහුණා.
5: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
10: ස්වභාවික රසගුණය එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙ.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB-Stable Outlook.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
15: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇප දෙකකුත් ගහලා.
16: ඈරාලා හමි?
15: ඇහුන් නැද්ද මං කියපුවා?
16: නෑ නෑ අහන් හිටියේ.
15: මොනවද අහන් හිටියේ?
16: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
15: හෑ?
16: ඕරාලා හමි? වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
10: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
17: අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
19: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
0: අනුවටයි 0.2 අනුවටයි 0.4
1: සිකුරාදා
0: සියත දිවයින පුරා

0: මේක ඔයාට කරන්න අමාරු වැඩක්.
1: මොකද්ද මට අමාරු වැඩ මේ ලෝකේ නෑ මොකලෝ.
0: අම්ම
1: ඇවිල්ලා බුද්ධිමත් සත්වෙක්.
0: ඈ මොනවා
1: ප්‍රමාණිකමට හිතන්න.
0: ඒ ඔයා මාරයිඩ සැන්ඩි. ඔයා බුද්ධිමත් සත්වෙක් නේද?
1: ඔයත් එක්ක සාපේක්ෂව ගත්තා අම්මගේ බුද්ධිය වැඩි.
0: නිකම් මේ බැලුවම කියන්නවත් බෑ. ඒ ඇති ඔයා හරිම දක්ෂයි මෝඩෙක් වගේ ඉන්න හැටි. බුද්ධිමත් සත්වෙක් වෙලත් ඉතින් ඈත තියා බැලුවත් මෝඩ පාටයි, ළඟට ඇවිල්ලා බැලුවත් මෝඩ පාටයි,
1: කතා
0: කරලා බැලුවත් මෙහෙනම මෝඩ පාටයි, ඉඳාවුන මෝඩ පාටයි. හැබැයි බුද්ධිමත් වලඩෝරි පුදුම දක්ෂතාවයක් ඒකනේ.
1: එයි තමයි
0: අර වගේ මේ කියන්නේ මේක වහට කරන්න අමාරු වැඩක්. හා ඒ තමයි ඔබේ මුදල්
1: කලමනාකරණය කරගන්න එක.
0: බුද්ධිමත්ව කලමනාකරණය කරන එක. ඒක තමයි මේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අපිට කියලා දෙන්න උත්සාහ කරන්නේ.
1: හරි දැන් මට බුද්ධියක් නැහැ කියලා හිතමුකෝ. දැන් ඔයා කියන විදිහට නැහනේ. හැබැයි මට මූල්‍ය කලමනාකරණය කරගන්න මට බුද්ධිය ළඟා කරගන්න මට බුද්ධිය දාගන්න ඕනේ මගේ ඔළුවට. කල් දාගන්න. කොහොමද කරන්නේ වැඩේ?
0: මේ බයි දැන් මේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකේ කට්ටිය

0: ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඒගොල්ලෝ පවත්වන්නේ.
1: මේ සෝම් ක්ලාසික මෙහෙවන්නේ ડોક્ટર රොෂාන් ප්‍රනන්දු එක්ක යසිරු කුරුවිට.
0: ඔයාලටත් පුළුවන් මේ දේශනයට නොමිලේ පැවැත්වෙන දේශනයට සහභාගී වෙන්න. හැබැයි අවස්ථා ගන්න සීමිතයි. කතා කරන්න 077 117 74 65 මේ නම්බර එක ටිකක් බිසි. මේ වටමේ ආසන වෙන් කරගන්න තොරතුරු දැනගන්න නිතර මේ නම්බර එකට මිනිස්සු කතා කරනවා. ඉතින් ඔයා කතා කරනකොට මේ නම්බර එක බිසි වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඒ නම්බර එකටම WhatsApp message එකක් දාලා තියන්න. එතකොට ඒගොල්ලෝ get back කරයි. මේ වටිනා අවස්ථාවක්. මේක මග අරගන්න එපා.
1: දැන් මකලෝ මිනිස්සු අනිත් සත්ත්වයන් අතරින් බුද්ධිමත්ම සත්වයා කිව්වට මම දැකලා තියෙන එක දැක් මාර රැවටෙන සුළු සත්ත්වෙක්. ඉක්මනට රැවටෙනවා මිනිස්සු. ඉස්සරහ දෙන නිකන් ආටෝප වලට මාරේ විදියට රැවටෙනවා. දැන් නිකමිට හිතන්න මෙහෙම ගෙනල්ලා තිනවා වාහනයක්. එළියට පේන්නේ මේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා චැසිය ඇද වෙලා කියලා පේන්නේ. තිබ්බහම එළියට ලස්සනයි පාට හොඳයි දිලිසෙනවා. අපි ගමුනේ එද නෝනා කියලා ගන්නවා. හැබැයි මාසයක් දෙකක් පැදගෙන යනකොට තමයි තේරෙන්නේ. තේරෙන්නේ අපි මේ රැවටුණානේ මේ හැපිච්ච වාහනයකට
0: කියලා.
1: ඉතින් මං කියන්නේ මිනිස්සු රැවටෙනවා. මාර ඉක්මනකට මාළු වගේ රැවටෙනවා හරියට.
0: වාහනයක් තෝරගන්නවා කියන එක එහෙම නිකන් මේ
1: ආවට
0: ගියාට කසාද බඳිනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි වාහනයක් තෝරගන්න. ඒ බින්සු එකත් කරන්නේ එහෙම නිකම් මේ මූණ බලලා අර එහෙම ෂොක් නේ කියලා එහෙම බෑ වාහන තෝරන්න බෑ
1: එහෙම.
0: ඔව් ඒකයි පුංචි කාර් නිවසේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ එහෙම තියෙන්නේ. ඒවා දාලා හොයිස්ටර්ස් වලි වාහනේ උස්සලා උඩ බලලා යට බලලා දෙපැත්ත බලලා වාහනේ හිස්ටරි එක බලලා වාහනේ සියලුම පද්ධති චෙක් කරලා බලලා ඒව ඔක්කොම හරියට වැඩ නම් තමයි විකුණන්න දාලා තියෙන්නේ. කසාද බඳින්න ඉතින් ඔච්චර දේවල් හොයන්න බෑ තමයි.
1: අවුරුදු දෙක මාසයක් අවුරුදු 65 වගේ යනකොට තමයි හරියටම තේරෙන්නේ.
0: ෆුල් අප්සල්ලේ වේ කරගත්ත වැඩේගේ. හැබැයි මේ වාහනයක් ඔයා වැරදි වාහනයකට අහුනොත් ඔයා මාසෙන් දෙකෙන් මග හිටින්න පටන් ගන්නවා. ඒ හින්දා හරි තැනට ගිහිල්ලා හරි වාහනේ තෝරගන්න.
1: හරි තැන තමයි මාළමේ පුංචි කාර් නිවස මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පර්මාළමේ.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ල ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
9: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
10: 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
11: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
12: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
15: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
16: 60% ඩිස්කවුන්ට් කරගෙන
15: මේ අවුරුද්දේ තාවා.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
0: 98.2 98.4
17: පන්නේවගේ කමුකොකේ
18: ඕප්‍රේක්
17: නෑවාගේ
18: පතිමුරේ
19: සුන්ස් ෆ්‍රයිඩේ මචං
9: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
6: ලාටං
1: අලි
16: අලි ඇවිදි
1: අලි ඇවිදි එහෙම සිද්ධවත් තියෙන්නේ
16: මට පිටු පා
1: විදුලිය
16: සේ අලි ඇවිදි
1: අලි විදුලියේ ගුලිය සේ අලි ඇවිදි මට පිටු පා නුඹ ගියදා මට දැනුණා
16: අලි වැට වැඩ නැහැ කියලා අන්න ඒක තමයි සිද්ධ
1: අලි වැටේ කරන්ට් එක නැහැ කියලා අලි කියන්නේ හරීම පුදුම සත්තු జాතියක්
16: ලොකු ඇඟක් තියෙන කකුල් හතරක් තියෙන ලොකු කන් දෙකක් තියෙන අලියා හොන්න වැල්ල පත් දෙනවා
10: එහෙම කියනවා නේද පොඩි කාලේ සින්දු සින
3: දනු කොහොමද අලියා කිව්වකම අලියා ගැන දුන්නා දැනුම විශ්වරෝ අරේ අලියා ලොකුයි අලියා හොඳවල පද්දනවා අම්මණියේ ඈ කවුරුත් දන්නේ නැතුව ඇති අලි ගැන මෙච්චර විස්තර
10: අලියාගේ ගැහණු සතා කෙනර
3: ඕ අලියා ගැන අලි කතාවක් දෙක අලි මෝඩ කතාවක් කිව්වා අලියා
10: නෑ මම කිව්වේ බුද්ධිමත් කතාව. දැන් ඔයා කියන්නේ මෝඩ
3: කතාව. මෝඩ එක තමයි අපි
10: කියන්නේ.
3: මං කියන්නේ. අලි මිනිස්සු වගේ.
10: අලි මිනිස්සු වගේ.
3: හරි. අලි මිනිස්සු වගේ. මම මේ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා අලි වගේ. ඒක නෙවෙයි මේ කියන්නේ.
10: අනිත් එකේ යාලට අපහාස
3: කරනවා නෙවෙයි. අලි කරන සමහර වැඩ තියෙනවා. ඒව මිනිස්සුත් කරන වැඩ.
10: මොන වගේ වැඩද?
3: උදාහරණයක් හැටියට සැන්ඩි කෙනෙක් මැරුණාම
10: ඔව්
3: දැන් මිනිස්සෙක් මැරුණාම මිනිස්සු එක බාර ගන්න විදි තියෙනවනේ.
10: හරි.
3: අපි හදලා තියෙනවනේ මේ ඔකේ විවිධ රටවල් වල මිනිස්සු විවිධ විදිහට මල ගෙවල් ගන්නවා. ෆියුනරල් රිචුවල්ස් තියෙනනේ මල ගෙවල් වල චාරිත්‍ර.
10: ඔව්.
3: අපි එක එක ඒවා කරනවනේ. අලින්ගෙත් තියෙනවා එහෙම.
10: චාරිත්‍ර තියෙනවා.
3: ඔව්. චාරිත්‍රම හැටියටම කියන්න බෑ ඉතින්.
10: නෑ ඒගොල්ලෝ හදාගත්ත විදිහක් ඉතින්.
3: ඔව්. ඒගොල්ලෝ මේ අලියෙක් මැරෙන්න වැටලා ඉන්නකොට රංචුව පිටින් ඇවිල්ලා මේ අලියා ගාවට වෙලා ඉන්නවා සද්ද නැතුව. දැන් සාමාන්‍යයෙන් අලි දවස ගත කරන්නේ ඔයා අලි බලන්න ගිහිල්ලා තියෙනවා නම් දැකලා ඇති. උන් දවසේ කරන ලොකුම රාජකාරි වලින් එකක් තමයි අර තනකොළ කන එක.
10: ආ මෙහෙම ගන්නවා.
3: එහෙම ගන්නවා කරකෝලද ගලවන්නේ.
10: ආ
3: කරකෝල ගලවන්නේ. ඊට පස්සේ ගත්ත තනකොළ මිටේ මුල් වල පස් රැදිලා තියෙනවා. මේ පස් ටික හීදල් වෙන්න මෙහෙම හොඳින් අනිත් පැත්තට ජක්ස් කරලා කරකවන. කරකවලා මෙහෙම අරන් ගහනවා එකපාරක් පිටේ. පිටේ ගම වැලි ටික තව ටික හැලෙනවා. ඊට පස්සේ ඒක අරන් දා ගන්නවා
10: කටේ.
3: කටේ. ආයි ගන්නවා.
10: ඒක තමයි.
3: ආයි කරකවන. ආයි ගහ ගන්නවා පිටේ. දා ගන්නවා කටේ. ආයි ගන්නවා. ආයි කරකවන.
10: මකල
3: ගහ ගන්නවා පිටේ.
10: මකල
3: දා ගන්නවා කටේ.
10: ඇටි ඇටි තනකොළ ගැන නෙවෙයිනේ මේ කතාව. අලියා කන එක ගැන නෙවෙයිනේ කතාව.
3: ඔව් ඒක ගැන නෙවෙයි. දැන් එහෙම අලියා කවුරු හරි රංචුවේ අලියෙක් මැරෙන්න වැටලා ඉන්නකොට
10: ඔව්
3: තනකොළ කකා එහෙම ඇවිදින එක නවත්තලා
10: ඇවිල්ලා
3: ඇවිල්ලා මේ මැරෙන්න වැටලා ඉන්න අලියා ගාවේ නිසල්මනේ හිටගෙන ඉන්නවා. එයාට සමු දෙන්න. හරි. ඊට පස්සේ අපි හිතමු ඒගොල්ලන්ගේ රංචුවේ හිටපු අලියෙක් මැරුණා කියලා. දැන් මැරලා ඉවරයි.
10: හරි.
3: ආයි දවසක ඒගොල්ලෝ එතනින් අලියා මැරිච්ච තැනින් එහෙට මෙහෙට යනකොට අලි ගැටකට පොළො උඩනේ හිටින්නේ. එතකොට මේ ඒගොල්ලෝ දැක්කාම අලියාගේ සැකිල්ල එතෙන්ට ඇවිල්ලා මේ හොඬවැලෙන් ඒ සැකිල්ලේ අමහර කොටස් හොඬවැලෙන් අතපත ගන්නවා. හොඬවැලෙන් එහෙම ටච් කරලා ටිකක් වෙලා ඉඳලා ඒ අලියාට මම හිතන්නේ හිතින් මතක් කරලා දෙකක් කියලා බයිනවත් දැන්නේ. ආදරෙන් සිහිපත් කරනවාද මූ ඉන්නකන් අපිට වද දීපු එකමයි කළේ මූසලයා කියලා හිතනවත් දන්නේ නැහැ. හැබැයි
10: ඒ මිනිස්සුනේ මකලෝ මං හිතන්නේ සත්තු එහෙම ඇති කියලා.
3: ඔව් කොහොමද ඒගොල්ලෝ පොඩි වෙලාවක් ඇතර ගත කරලා තමයි යන්නේ. ඒක සෑහෙන මේ මනුස්සමයයි නේද? ඒ කියන්නේ
10: මනුස්ස ගති පැවතුම් වල පොඩි සම්බන්ධයක්
3: කිට්ටු කිට්ටු කමක් තියෙනවා. අපිත් කවරේ මැරෙන්න යනකොට ළඟින් ඉන්නවා. මැරුණාම යාව අපි නිතර සිහිපත් කරනවා.
10: අල්ලු ආත ගාන ළඟට වෙලා ඉන්න. ඊට පස්සේ අපි හත් දවසේ දාන දෙනවා. ඒ වගේ කිහිප දෙයක් කරනවා.
3: අලි එහෙම දාලි
10: අලි
3: දෙන්නේ
10: මතක් කරනවා.
3: අලි බරව කැලේ තියෙන තනකොළ ටික ගැලලා අලින්ටයි හරක්ටයි අර වේදී කඩ කඩ මේ අපේ දානේ මේ ලොකු අයියා බලන්නේ ඒක කරන්නේ.
10: මතක් කරනවා.
3: ඒගොල්ලන්ගේ කිසියම් ග්‍රැටිටියුඩ් එකක් දක්වන බව නිරීක්ෂණය වෙලා තියෙනවා සත්තු ගැන හොයන කට්ටියට.
19: රන්ඩන්
20: සියත දිවයින පුරා
21: එක්ක කරගෙන වත්තට යන

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ. කුරුවිට සහ මැගසින් නොසන්සුන්තාවෙන් රැඳවියන් තුනක් මරුට. මීගමුවේ ගැටුමට සම්බන්ධ තවත් 24ක් නම් කරයි. 22 විවස්සා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ. ගෝඨාභයට සාක්ෂි දෙන්නයි නියෝග. වසරකට අතුරුපැදි අනතුරු දහසක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත
3: දිවයින පුරා

0: ladang.
1: මකලෝ ඔයා තවම කිව්වේ නෑනේ මිනිස්සුන්ට ළඟම සතෙක් ගැන.
2: මව්වද?
1: එහෙනම් චිම්පන්සි වඳුරු කුලේ ඉන්න කට්ටි, වානර කුලේ ඉන්න කට්ටි.
2: අනිකරම් මිනිස්සු වගේ.
1: ඒකනේ.
2: වඳුරු කියන්නේ අපේ නරක ගතිගුණ තියෙන.
1: ඒවා ඔක්කොම උන්ට තියෙන.
2: හැම එකම වගේ චිම්පන්සින්ට තියෙනවා. හරි. ඔය මේ චිම්පන්සි ගැන කෙලින්ම මේ පර්යේෂණ කරන කණ්ඩායම් ඉන්නවා. එහෙම තැනක් තමයි මේ ගොම්බේ නැෂනල් පාර්ක් එක.
1: ගොම්බේද ගොම්බේද?
2: ගොම්බේ නැෂනල් පාර්ක් අප්‍රිකාවේ. මේ ගොම්බේ නැෂනල් පාර්ක් එකේ 1970 ගණන්වල කරපු පර්යේෂණයක් තියෙනවා. පර්යේෂණනේ 70 ගණන්වල අහුවෙච්ච නිරීක්ෂණයක් තියෙනවා. ඒ ඔය ගොම්බේ නැෂනල් පාර්ක් එකේ චිම්පන්සි රංචු කීපයක් හිටියා. ඒ අය ගැන ඉතාම සමීපව නිරීක්ෂණය කරමින් තමයි ඔය කාලේ තිබුණේ. 1974 ඉඳන් 1978 වෙනකම් අවුරුදු 4ක 5ක කාලයක් ඇතුළත මේ ගොම්බේ නැෂනල් පාර්ක් එකේ හිටපු චිම්පන්සි රංචු දෙකක් අතර දරුණු යුද්ධයක් ක්‍රියාත්මක වුණා. හරි. ඒ කියන්නේ දැන් සත්තු අතර තියෙන සටන් මේ එවලට තියෙන සටන්නේ. සත්තු ගහගන්නේ ටෙරිටරි එකට, එහෙම කෑම ටිකකට, එහෙම නැත්නම් විශේෂයෙන් මේටින් සීසන් එකේදී සහකාරියෝ හොයාගන්න. ඊට පස්සේ මේ චිම්පන්සි වගේ රංචු හැටියට ජීවත් වෙන සත්තුන් සටන්වල පැටලෙන වෙලාවක් තියෙනවා. නායකත්වය බෙදා හදාගන්න. දැන් අපි ඡන්දේ කියලා කරන්නේ. ඒක චිම්පන්සි ගහගෙන තමයි කරන්නේ. නායකයාට කවුරු හරි චැලෙන්ජ් කරනවා. ඉතින් නායකයයි චැලෙන්ජයි ගහගෙන දිනන එක්කෙනා තමයි නායකයා බවට පත් වෙන්නේ. ඔහොම පුරුද්දක් ඒගොල්ලන්ගේ තියෙනවා. මේක ඒ ඔක්කොට වැඩි එහා ගිය සැලසුම් සහගත යුද්ධයක්. චිම්පන්සි රංචු දෙකක් අතර එක රංචුවක් ඇග්‍රසිව්, ඒගොල්ලෝ අනිත් රංචු එක්ක අවස්ථා කීපයක ගහගෙන රණ්ඩු වෙලා ඊට පස්සේ මේගොල්ලෝ ඉතාම කපටි සූක්ෂම විදිහට අර අනිත් රංචුවේ චිම්පන්සිව තනි කරගන්නවා. තනියෙන් ඉන්න වෙලාවක් හොයාගෙන කට්ටිය පිටින් ඇවිල්ලා වට කරලා ඇටැක් කරලා මරලා
1: දානවා.
2: ඊට පස්සේ ආයි දවසක තව එක්කෙනෙක්ව තනියම අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ රංචුවේ අයට තේරෙනවා ඒ තමන්ගේ රංචුවේ චිම්පන්සිව තනි කරලා අල්ලගෙන අනිත් රංචුවේ අය මරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් ඒකම කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමහරලාට සංවිධානාත්මකව මේ කල්ලි එකතු වෙලා අනිත් රංචුවේ අය හිතන්නේ නැති වෙලාවක කට්ටිය පිටින් ගිහිල්ලා ඒගොල්ලන්ට අපි කියන්නේ ඇම්බුෂ් ඇටැක් කරන්න පටන් ගන්නවා. මේක බලාගෙන හිටියාම නිරීක්ෂණය කළාම හරියට අපි යුද්ධකදී පාර්ශ්ව දෙකක් අතර යුද්ධකදී අපි හැසිරෙන විදිහටම ඉතාම සූක්ෂම කපටි සහ ප්‍රචණ්ඩ විදිහට අවුරුදු 4ක් 5ක් මේ ගොම්බේ නැෂනල් පාර්ක් එකේ චිම්පන්සි වෝ එක ඇදිලා ගියා. මේකට ගොඩාක් විස්තර රෙකෝඩ් වෙලා තියෙන සංසිද්ධියක් මේක. තව මේ ගැන හොයනවා නම් කෙනෙකුට නියං ගොම්බේ චිම්පන්සිස් වෝ කියලා සර්ච් කළොත් එහෙම විස්තර හොයාගන්න පුළුවන්. තව අංගෝගෝ චිම්පන්සි වෝ කියලා තව එකක් තියෙනවා. NGOGO කියලා මේක ලියන්නේ පාක් එකක්. ඒකෙත් මේ විදිහම චිම්පන්සි කන්ෆ්ලික්ට් එකක් ඇති වුණා. ඉතින් මොකක් හරි ගැටුමක් ඇති වුණාම මිනිස්සු වගේම ඒ ගැටුමේ එල්ලි එල්ලි යන ස්වභාවය තමන්ට මොකක් හරි වෙන පාර්ශවයකින් අසාධාරණයක් සිද්ධ වුණා කියලා හිතුනහම ඒක හිතේ තියාගෙන පලිගන්නාසුළු චේතනාවෙන් නැවත වතාවක දෙන්නම් උඹලට දෙන්නම් බැටේ කියලා වැඩ කරන ගතිය සහ ඒ වෙනුවෙන් එකට එකතු වෙලා කණ්ඩායමක් හැටියට කෝඩිනේට් වෙන විදිය
1: ඒ සියල්ල
2: ආයෙත්ින්
1: මිනිහම තමයි.
2: ඒ කියන්නේ අපි කලිසං ෂර්ට් ඇඳට
1: වානර ගති
2: වඳුරු ගති ඔක්කොම අපි දාලා ඇවිල්ලා නැහැ. බුකු බුකු බුකු බුකු.

0: පැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: නමස්තේ. නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
4: Ari giye hari matanata giye inda. LOLC eken ne loan ekak gatte.
5: Maath hariyanna kiyala hari tanata me yanna
6: one. LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
7: 98.2 98.4
8: පාන් නෑවගේ කමුකොකේ
9: ප්‍රේක් නෑවගේ
10: පතිමුරේ සුන්ස් ෆයින මචං
11: අද විතරයි සිකුරාදා
12: සියතා දෙවයින පුරා
13: ලාටං
14: මකලෝ ඊළඟට ඔයාව කද්ද කියන්නේ බව ගැන
15: ඊළඟට කියන්නේ රවටිලිකාරයෙක් ගැන
14: රවටිලිකාරේ
15: සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ට ඕන දේ අනිත් මිනිස්සුලව කරගන්න
14: දක්ෂයි
15: දක්ෂයි විවිධ ට්‍රික්ස් පාවිච්චි කරනවානේ අපි සමහර වෙලාවට ආදරෙන් කියලා බලනවා යාප්පුවෙන් කියලා බලනවා
14: අනදෙනා වගේ කියනවා
15: අනදීලා ගේමින් කියලා බල බය කරලා කරගන්නවා එතකොට අපි අනුකම්පාව දිනාගෙන අනුකම්පාව මතින් මිනිස්සු තමන් කැමති දේ කරගන්න ට්‍රයි කරනවා සිම්පති කාඩ් එක කියලා
14: කියන්නේ
15: අනේ ඉතින් බලන්නකෝ අනේ අපි ඉතින් මෙහෙමනේ කියලා එහෙම විවිධ විදි අපි අත්හදා බලනවා සහ සාර්ථකව පාවිච්චි කරලා තියෙනවා අනිත් මිනිස්සු ලව්ව අපි කැමති දේවල් කරගන්න මෙන්න මේ වගේම තාම සාර්ථක රැවටිල්ලක් එහෙම සාර්ථක මේක රැවටිල්ලක්ම කියන්න බෑ මැනිපියුලේෂන් එකක් කියලා කියන්න අනිත් කෙනාව පොළඹවනවා තමන් කැමති දේ එහෙම තමන්ට ඕන දේ අනිත් කෙනා ලව්ව කරවගන්න ඒකට හරිම දක්ෂය කණ්ඩායමක් තමයි බල්ලෝ කියන්නේ
14: බල්ලෝ තමයිනේ
15: ඒක කොටින්ම මේක ගැන සමහරු කියනවා දැන් අපි කියනවා අපි බල්ලන්ව හීලෑ කරගත්තා කියලා අවුරුදු මේට අවුරුදු 20000කට විතර කලින් අපි බල්ලන්ව හීලෑ කරගත්තා කියලානේ අපි කියන්නේ හැබැයි සමහරු මේක දිහා බලනවා රෑ මං හිතන්නේ බල්ලෝ මිනිස්සුන්ව හීලෑ කරගෙන මේ තියෙන්නේ කියලා මොකද ඒ තරම් සාර්ථක විදිහට ඒගොල්ලන්ගේ පුංචි පුංචි වැඩ කෑලි පාවිච්චි කරලා මිනිස්සුන්ව අරගෙන තියන තැනකට අපි බල්ලන්ව එනම ආදරෙන් කැප වෙලා බලා ගන්න
14: ඕනේ සමහර බල්ලන්ට නිකන් දරුවන්ට වගේනේ සලකන්නේ
15: ඔව් ඒගොල්ලන්ට පුළුවන් බල්ලන්ට දෙන විශේෂ හැකියාවන් කීපයක් එකක් තමයි ඒගොල්ලන්ට මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ මුහුණේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක තේරුම් ගන්න පුළුවන්.
14: කේන්තියෙන් දින්නේ
15: අප්සෙට් එකේ දින්නේ දුකෙන් දින්නේ සතුටින් දින්නේ කියලා බල්ලන්ට තේරුම් ගන්න.
14: ඒගොල්ලන්ට සැර කරනවද කියලාත් ඒගොල්ලන්ට තේරෙනවා.
15: ඔව්. සමහර මොඩ බල්ලෝ ඉන්න තේරෙන්නේ නැහැ සැර කළාම ටිකක් කළාම අපේ ගොදුරු ඉන්නවා. කිනෝ උට තේරෙන්නේ නැහැ මේ උට බනිනවද කියලා. බයිරෝ ටිකක් කළා බලාගෙන ඉඳලා සෑහෙන වෙලාවකට ආරේ බනිනවද කියලා තමයි උන්ට ඒක තේරෙන්නේ. හැබැයි සමස්තයක් හැටියට බල්ලෝ ගත්තාම එහෙම නැහැ උන්ට මේ සෑහෙන මේ වැඩේ තේරෙනවා. අනිත් එක තමයි උන්ට පුළුවන් උන්ගේ ඇස් වලින් අපිව මේ විශේෂ තැනකට තල්ලු කරන්න. උන් ඇස් වලින් විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න දක්ෂයි. ඌ දුකෙන් ඉන්න බව ඌට පුළුවන් අපිට ඇස් වලින් පෙන්නන්න. ඊට පස්සේ හුරතල් වෙන්න ආදරේ ඕනුනහම ටෙන්ෂන් ඕනුනහම ඌට ඒක පෙන්නන්න පුළුවන් ඌගේ ඇස් වලින්. අපිව නිකන්
14: අපිට වැඩිය මං කියන්නේ මිනිසුන්ගිට ඔච්චර ඇස් වලින් දෙයක් කරන්න බෑ නේ මක්ල.
15: ඔව්. කියලා කෙලිම ඌට පුළුවන් අපිව නිකන් බටර් කරලා ගන්න. අපිව බටර් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි රස්සාවල් වලට ගිහිල්ලා ඈ අමාරුවෙන් හම්බ කරලා ගෙනල්ලා
14: බල්ලන්ට කන්නේ දැන්.
15: බල්ලා ඉන්නවා ගෙදර සෝෆා එකට වෙලා සැපේින් නිකන් හිතලා බලන්න අපිට පුළුවන් උඩ නම් ඕක අනිත් පැත්තට හදාගන්න.
14: ලේසි නේ.
15: ඈ හිතන්න අපි ගෙදෙටලා ඉන්නවා බල්ලව වැඩට යවලා. අඩු වැඩට ගියාම වැඩට යන්න එක පැත්තකට බල්ල කඩේට යවගන්න.
14: බල්ල තරම් දියුණු නෑ මිනිස්සු.
15: අපි මන් දන්නේ අපි මොකද්ද දියුණුවා උඩට ආවා
14: බුද්ධිමත් කියලා කරලා තියෙන්නේ.
15: අපි බාරයි අපි විශිෂ්ටයි කියලා අපි මොකද්ද කරන්න කියලා මන් දන්නේ. ගෙදර බල්ලෙක් හරි පූසෙක් හරි ඉන්නවා නම් ඌ ඉන්නේ වාට උඩින් නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
14: Right, okay, නංග මේ සතිය සතුටින් ගත කරා.
15: සතිය ඉවර වුණා නේද සතිය?
14: වේගෙන් ගියා.
15: වේගෙන් ගියා. එහෙනම් අපි ලබන සතියෙත් එන්නම් ලාඩම් ගන්න.
14: හොඳ හොඳ ලාඩම්. හැන්දේ ජාමේ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ.
15: පටන් ගන්නකොට කියන එක ඉවර වෙනකොට කියනවා. අනේ වන්දන්න මොනව කාලා වැටදේනවද?
14: මේ
15: යමක් තාලියන්.
14: වෙනසක් කරේ.
15: ඔව් මරු. නියමයි.
14: ලොමස් එන්නි.
15: අපි તો එකක් වෙනස් කරේ. කවුරු හරි කාට හරි බැයිද ඒ කෑල්ල වෙනස් කරලා දෙන්න මේ
14: මම මකලෝ
15: වාය ඒ තේරුන්නේ නැහැ මං කිව්වේ මොකක්ද මම මේ ගෑනේ මෙතන වෙන කවරි ඉඳන්ද මේ දතර වෙන නමක්ද කියෙන්නේ
14: බෑ
15: ඒක තේරෙන්නේ
14: බෑ
15: ඩක් ඩක් තමයි එළුවෙක් ගනල්ලා
14: යන් යන් අනේ
15: යන් යන් තමයි
14: මං
15: මකලෝ
14: මං සැන්ඩි
15: යම

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාකාර තුනක නොසන්සුන්තාවේ පාලනය කෙරේ. රැඳවියන් තුන්දෙනෙක් මිය ගොස් තවත් පිරිසකට තුවාල. මීගමුවේ ගැටුමට සම්බන්ධ තවත් 24ක් නම් කරයි. 22 විවස්සා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ. ගෝඨාභයට සාක්ෂි දෙන්නයි නියෝග. වසරකට අතුරු පැදි අනතුරු දහසක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666.
1: මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ පැවති නොසන්සුන්තාවයේ පාලනය කර තිබෙනවා. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් ඇති වුණේ රැඳවියන් 30කට ආසන්න පිරිසක් වහලේ මත නැග විරෝධතාවයක නිරත වීමත් සමගයි. ඇතැම් රැඳවියන් බන්ධනාගාරයේ තාපයට හානි කිරීමට උත්සාහ දරන ආකාරයක්ද නිරීක්ෂණය වූ බවයි සිත වාර්තාකරුවන් සඳහන් කළේ. බන්ධනාගාරයවට ආරක්ෂාව සඳහා පොලිසිය පොලිස් විශේෂකාර බලකාය කැරලි මර්ධන ඒකකයේ සහ ගුවන් හමුදාව කැඳවූ බවයි අමාත්‍ය හර්ෂණ නානායකර සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය තුළ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා. පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය බන්ධනාගාරයට ඇතුළු වුණේ ඉන් අනතුරුවයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබුවන් පිළිබඳ වාර්තාවේ නොමැති බවයි. පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරින්ද පැමිණ බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළා. ගතූපය කිහිපය තුළ කොළඹ මැගසින් සහ කුරුවිට බන්ධනාගාර තුළද නොසන්සුන්තා ඇති වුණා. මැගසින් බන්ධනාගාර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 10. බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඊ රාත්‍රී ඇති වූ නොසන්සුන්තාව අද උදෑසන වන විට සම්පූර්ණයෙන් පාලනය කරනු ලැබුවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ මැගසින් බන්ධනාගාර පරිශ්‍රය ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂකාර බලකාය සහ පොලිසිය යොදා ඇති බවයි. මැගසින් බන්ධනාගාරයේ ඊ රාත්‍රී 11:30ට පමණ කලහකාරී තත්ත්වයක් ඇති වූයේ එහි රැඳවියන් පිරිසක් වාටුවලින් පිටතට පැමිණ නොසන්සුන් අයුරින් හැසිරීමත් සමගයි. බන්ධනාගාර තාප්පෙන් විසිකල පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් අතර පත්වීමත් සමග ඔවුන් කලහකාරී ලෙස හැසිරුණා. ගැටුමට සම්බන්ධ රැඳවියන් 9 වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් 2 මිය ගොස් තවත් 14 තුවාල ලැබුවා. නොසන්සුන්තාව හටගත්තේ බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අදාළියුම හටගත් ගැටුමත් සමගයි. තත්ත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂකාර බලකාය සහ පොලිසිය කැඳවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක සඳහන් කළේ. බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලබා දී ඇත්තේ බන්ධනාගාර අධිකාරවරින් ඇතුළු නිලධාරීන් වෙතයි. යනු විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර බන්ධනාගාර තුළ මතු ඇති තත්ත්වය ජාතික ආරක්ෂාවට බලපෑමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු විවාදයට එක්වමින්.
4: කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඔය කොච්චර කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි, අපි විශේෂයෙන්ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. තමුන්නාන්සල අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, ඈ ගැහුවා. නමුත් ඒ ජයග්‍රහණයෙන් පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්නේ ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්නේ ඇති වුණා. ඊයර කුරුවිට අද උදේ පල්ලන්සේන ඒ බන්ධනාගාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඔබතුමන්ලා දැඩි පීවර ගන්නට ඕන මේ ප්‍රශ්නය පිළිබඳව. මෙයිට වැඩිය ලොකු අවධානයක් යොමු කරලා මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට
5: අරගෙන
4: විසඳුමක් ලබා දෙන්නේ කියන එක මම අසාවිල්ලීමක් කරා.
1: මෙම ගැටුම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් යන්න පිළිබඳ සැකයක් පවතින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.
5: මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලංචේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ නැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්තරී තත්ත්වය එක් පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලහකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ සිද්ධියේදී එක් අයෙක් මිය ගිහිල්ලා 10 දෙනෙක් තුවාල ලබලා දැන් ඒ 10 දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලහකාරී තත්ත්වය මේ තත්ත්වය තුල 2 දෙනෙක් මිය ගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. අනිකුත් බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තියෙනවා.
1: බන්ධනාකාර තුල ඇති වූ ගැටුම්වල වගකීම ආණ්ඩුව බාරගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර සඳහන් කළේ.
6: මේක රැල්ලක් විදිහට යනවා. මම කියන්නේ කැමති කරුණාකරලා මේ රටේ එක පැත්තකින් බන්ධනාගාර නිලධාරීන් අනෙක් පැත්තෙන් මේ ඉන්න රඳවියන් මේ සියලු දෙනා මේකට දැන් අවු වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ක්‍රියාදාමය නවත්තන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි බොහොම පැහැදිලිව මේ විශ්වාස භංගයක් ගැනලා කිව්වා. මේ අමතිවරයාට මේ කරන්න බෑයි කියලා කියන එක ඇහුවේ නෑ. තමුන්නාසේ 152ක් ඡන්දෙ දුන්නා. දැන් වගකීම බාර ගන්න.
1: බන්ධනාකාර පද්ධතිය කලමනාකරණයේ ගැටලු මතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
7: විෂය භාර ඇමතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අක්ෂර වින්‍යාසය හදද්දී රටේ බන්ධනාගාර පුපුරනවා. මේක මේ කුමන්ත්‍රණයක් කියලා සරල ගන්න බෑ. 10,000කට ආසන්න උද්ගලයන්ට සිරකරුවන්ට හදලා තියෙන බන්ධනාගාර පද්ධතිය 42,000 සිරකලා තියෙන. අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ප්‍රශ්නේ වැඩි වෙලා තියෙන. කලමනාකරණය පැත්තකට ගිහිලා තියෙන. අපදීම සම්පූර්ණයෙන් අත්හිටවලා තිබෙනවා නීතිය ඇති අඩුපාඩුවක් නිසා.
1: මේ අතර බන්ධනාකාර තුල අඛණ්ඩව සිදුවන ගැටුම්වලට ඇතැම් බන්ධනාකාර නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින්නේද යන්න සැකමතුවන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ පවසනවා. ඒ කැඳවුම්කරු සුදේෂ් නන්දිමාල් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය කියන දේවල් බන්ධනාගාරයක් තුලට කාක්කවත් නැත්නම් රැඳවියෝ එළියට ගිහිල්ලවත් මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුලට එන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය එන්නේ බන්ධනාගාර තුලට බන්ධනාගාර නිලධාරීන් මගින් කියන එක පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. විදියකින් මත්ද්‍රව්‍ය ඇතුලේ පාලනය කරන්න හදනකොටම බන්ධනාගාර තුල කලබලකාරී තත්ත්වයන් ඇති කරනවා. මේක පිටිපස්සේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් මේ තත්ත්වය ඇති කරනවද කියලා බරපතල සැකයක්
1: මේ අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද විශේෂ ප්‍රකාශයක්ද සිදු කළා.
9: මේ නිශ්චිත මොහොත වෙන විට බන්ධනාගාරවල යම් කූට අරමුණ ඇති පුද්ගලයන් විසින් අනිත් අයව මෙහෙවලා කලබල කිරීම තත්ත්වයක් ඇති වෙනවා. මා ඔබට කියන්නේ මේ කෙරෙහි ඉවසීමෙන් විශ්වාසයෙන් ඉන්න ඔබලාගේ ගැටලු විසඳන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා බන්ධනාගාරවල අධික තදබදයක් තියෙනවා. ඒ පහසුකම් ප්‍රමාණවත් නැහැ ඉන්න ප්‍රමාණයට. අපි ඒ පහසුකම් දෙන්න කටයුතු කරන ගමන්ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්න. විශේෂයෙන්ම රස පරීක්ෂා වාර්තා ඉක්මන් කිරීම යනාදී කරුණු හරහා. හැබැයි අපි සම්පත් දෙන්න ඒවා ගිනි තියෙනවා නම් විනාශ කරනවා නම් කීප දෙනෙක්ගේ කූට අභිප්‍රායකට කුමන්ත්‍රණයකට බාධාව ප්‍රශ්නේ එන්නේ ඇතුළේ ඉන්න රැඳවියන් වන ඔබලාටමයි. ඒ නිසා ඔබලාගේ දුක කරදරේ රැඳවියන්ගේ අපිට ඇහිලා තියෙනවා. ඒකට අපි අවශ්‍ය පියවර ගිය අවුරුද්දෙන් ගන්න පටන් ගත්තේ. දැන් අපිට ඒකේ ප්‍රතිඵල තව මාස 3-4ක් ඇතුළත අත්පත් කර ගන්නට පුළුවනි. මගේ පණිවිඩය වෙනුවේ රජය විසින් දැන් රස පරීක්ෂා වාර්තා ඉක්මන් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගන්නා නිසා ඒ සම්බන්ධව රජයට සහාය වෙන්න ඇතුළත කලාකාරී ලෙස හැසිරලා තමන්ගේම සම්පත් විනාශ කර ගන්නට එපා.
1: මීගමු බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඔවුන් සිද්ධිය වන අවස්ථාවේදී බන්ධනාගාරය තුල සිටි රැඳපියන් නඩුව සම්බන්ධයෙන් මේ වන විට නම් කර ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 62ක්. සැකකරුවන් 38 දෙනෙකු අද දින හඳුනා ගැනීමේ පෙරටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සාක්ෂිකරුවන් වන නිලධාරීන් ගැටුමෙන් තුවාල ලබා තවදුරටත් රෝහල්ගතව සිටින බැවින් පෙරටුව ලබන 21 දක්වා කල් තිබීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. අද දින නම් කළ සැකකරුවන්ද එදින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළා. ලබන අගෝස්තු 21 වනදා සිද්ධියට සම්බන්ධ රැදවියන් 62 දෙනාම අධිකරණයට ඉදිරිපත් කළ ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මිය ගියා. ලලිත් සහ කූක නතුරු දන්වීමේ සිද්ධියට අදාළ ලබන මාස 29 වනදා සාක්ෂි ලබා දෙන ලෙස යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝග කර තිබෙනවා. එදින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙන ලෙසයි යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ. ලලිත් සහ කූක නතුරු දන්ව තිබුණේ 2011 වසරේ දෙසැම්බර් 10 වනදායි. අතුරුදඩුවන්ගේ ඥාතීන් සම්බන්ධ වන විරෝධතාවක් අද පුද්ගලින් දෙදෙනා සංවිධානය කර තිබුණේ එම වසරේදී. එම විරෝධතාවය සංවිධානය කරමින් සිටියදී ලලිත් කුමාර් සහ කූගන් මුරුකානන්ද නතුරු දන්ව තිබුණා. විසිදවන ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධන කෙටුම් පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම විවස්සා සංශෝධන කෙටුම් පත ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැන්වීමට අදාළ සංශෝධනයේ විවස්සා සංශෝධන කෙටුම් පතේ ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කළා. මේ අතර වගකීම් දරන පාර්ශ්ව වගකීමෙන් යුතුව ප්‍රකාශ නිකුත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ සභාපති රජීව අමරසූරිය මේ බව සඳහන් කළේ අගරතුකුරු මැල්කම් කාදිනල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඊයේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද කාදිනල් හිමියන් හමු වුණා. ඉන් අනතුරු ඔහු මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්.
10: මොකද ඔවුන් කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියන මූලික තර්කණය තමයි ඔවුන් ගන්නෙ. හැබැයි මතක තියාගන්න නීතිජ සංගමය නිල ස්ථාවර ඒක වුණාට දැන් රට පුරාම නීතිඥවරු මේකට පක්ෂව සහය දක්වනවා.

0: ගුරුවරුන්ගේ විශ්‍රාමික වයස වැඩිකිරීම පිළිගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
1: වැඩියෙන්ම තියෙන දීර්ඝ කාලයේ සේවා කාලය තමයි මිනිසුරුවන්. දොස්තරලා චක්‍රලේඛණෙන් 63 කරලා තියෙනවා. දොස්තරවරුන්ට තව කොච්චර සේවය කරන්න පුළුවන්ද? එතකොට මේ හිටපු මිනිසුරුවන්ට දැන් මේ අයින් වුණ මිනිසුරුවන් නේද තියාගන්න තිබ්බන්නේ. එහෙම කරන්නේ නැතුව ඉතින් මේක තනිකර මේ ආණ්ඩුවේ උමනාවට ජනාධිපතිවරයාගේ උමනාවට ජනාධිපතිවරයාට හසු කරගන්න මේ සියලුම ආයතන තමන් පරිපාලනයට ඒකාධිපති පාලනයක් කරන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේකට ජනතාව ලංකාවේ ජනතාවයකට ඉඩ දෙන්නේ නැහැ කියන එකත් එතුමා ඉතා ඉක්මනින් තේරුම් ගනීවි. එතුමා ඔක තේරුම් අරන් හිටියා විපක්ෂ ඉන්න කාලේ. ඉතින් මම හිතන්නේ ආණ්ඩු බලය ලැබුණාට පස්සේ ඒවා තේරෙන්නේ නැතුව යනවා. ඒව මතක වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටේ
0: සිවිල් ක්‍රියාකාරී චමිල් පෙරේරා පැවසුවේ විපක්ෂයේ මග පෙන්වීම මත බන්ධනාගාර ගැටුම් සිදුවන බවයි.
2: අනිද්ද වෙනකොට රනිල්ගේ අතින් අල්ලන්ගේ කම්බහුරු ටිකක් අවිස්සරහට ඇතුළට යනවා. අන්න ඕවට නිසා තමයි දැන් මේ හැමෝම එකට කොටේ ඉඳගෙන අග විනිසුරුවරයාට විනිසුරුවරුන්ට මේ ඉදිරියට ඇවිල්ලා දෘඩතරව මේ විනිශ්චයන් ලබා දෙන අය කොහොම හරි කමන්න එලවන්න කොටේ නගින්නේ ඕ නිසා ඕන අතර කරගන්න හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට.
0: වසරකදී යතුරු පැදි අනතුරු දහසක් සිදුවන බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ සභාපති මංජුල කුලරත්න පැවසුවේ යතුරු පැදියක ගමන් කිරීමේදී ප්‍රමිතිගත ආරක්ෂිත හිස්වැසුමක් අනිවාර්යෙන් පැළඳිය යුතු බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
3: මාර්ගයේ භාවිත කරන යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්න. මොකද අද මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදු වෙන්නේ යතුරු පැදි සම්බන්ධව. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ යතුරු පැදිවලින්. අපිට අවුරුද්දකට 2500 2700ක් විතර මරණ සිද්ධ වෙනකොට 1000ක් විතර ආසන්න ප්‍රමාණයක් සිදු වෙන්නේ යතුරු පැදි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා රජයක් හැටියට මේ සම්බන්ධව කටයුතු කරන්න. එම නිසා අපි මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක එක අංගයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම යතුරු පැදිකරුවන් ආරක්ෂිත හිස්වැදුමක් පළඳී කියලා. මොකද ආරක්ෂිත හිස්වැදුමක් හිස්වැසුමක් එහෙම නැත්නම් හෙල්මට් එකක් දීම ඉතාම වැදගත්. මොකද අපිට දැනගන්න ලැබිලා තියෙනවා රෝහල් තියෙන දත්ත පද්ධතිය පරීක්ෂා කරාම මේ මාර්ග අනතුරු වලින් සිදුවන අනතුරු වලින් කොටා මරණවලට හේතුව හැටියට දකින්න ලැබෙන්නේ හෙඩ් ඉන්ජරිස් එහෙම නැත්නම් හිසට සිදුවුණු මාරාන්තික අනතුරු තමයි.
0: මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ හෙල්මට් ආයතන 98ක වැටලීම් සිදු කළ බවයි. අනාරක්ෂිත හෙල්මට් පැළඳ සිටි 431 දෙනෙකු සඳහා නීතිමය පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. පොලිස්පති සහ අගවිනිසුරු නිල නිවාස වීඩියෝගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුදු අත්ත පොලිසිය විසින් සැකකරුවෙම නිවසාසල සිට වීඩියෝගත කිරීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වලුබෝමුල ප්‍රදේශයේ පදිංචි 47 පුද්ගලයෙක්. ඔහුගේම නිල නිවාස වීඩියෝගත කිරීම සිදු කිරීමේ අරමුණ අනාවරණය කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මැද පෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සහ ඉරාන අනුග්‍රහය ලබන කණ්ඩායම් සමග පවතින ගැටුම් අවසන් කිරීමට හැකිවනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ගැටුම්කාරී පාර්ශ්වයන්ට දීර්ඝ කාලයක් පුරා ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවයි. පසුගිය මාස කිහිපය තුළ කලාපයේ ආරක්ෂක මෙහෙයුම් සඳහා ඇමරිකානු හමුදාවන් විසින් දිඟුදුර මිසයිල් ඇතුළු විශාල අවිආයුධ ප්‍රමාණයක් භාවිත කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ඊට පිළිතුරු දෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඇමරිකාව සතු ඇතැම් අවිආයුධ වර්ග අසීමිත ලෙස පැවතුනද ඇතැම් විශේෂිත පතුරුම් සහ මිසයිල සංචිත අසීමිත මට්ටමක පවතින බවයි. ඇමරිකානු ජාතික ආරක්ෂාවට හෝ හමුදා මෙහෙයුම්වලට ඒ බාධාවක් කර නොගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. ඉන්දීය කණ්ඩායමට එරෙහි 3 පුහුණු තරගයේ පළමු පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩලු අටක් දැවී ලකුණු 363ක් රැස් කළා. තරගය පැවැත්තුනේ කොළඹ NCC පිටියේදී. නිෂාන් ප්‍රනාන්දු ලකුණු 66ක් ලබා සිටියදී දැවී ගියා. පසිදු සූර්ය බණ්ඩාර ලකුණු 35යි. රවින්දු රත්සර ලකුණු 71ක් රැස් කළා. යලි සිරස්තල බන්ධනාගාර තුනක නොසන්සුන්තාව පාලනය කෙරේ. රැඳවියන් 3 මියගොස් තවත් පිරිසකට තුවාල. මීකමුවේ ගැටුමට සම්බන්ධ තවත් 24ක් නම් කරයි. 22 විවස්සා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ. ගෝඨාභයට සාක්ෂි දෙන්නයි නියෝගා.

0: වසරකට යතුරු පැදි අනතුරු දහසක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුණගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අංගරදංගර ඒ තමයි සිංගර් කෙනෙක් විදිහටත් මියුසිෂියන් කෙනෙක් විදිහටත් අපි අඳුනන දුෂාන් ජයතිලකගේ ලනුදෙහි බෑන්ඩ් එකේ අලුත්ම සෝන් එක.
2: ඔය අංගරදංගර මුකුළු පාන TikTok කෙල්ලෝ
3: සෝන් එක ගැන දුෂාන් අපිට මෙහෙම කිව්වා.
4: මේක ලිව්වේ මම මෙලඩි එක කරේ මමයි රොසාන් ඩිසිල්ලා කියලා එක්කෙනෙක්. මේකේ මුලින්ම මෙලඩි එක ෆස්ට් කෝරස් එක යගෙන් ආපම තනමනාය කරලා arrange කරෙත් මම තමයි. ඉතින් පස්සේ අපි මේක මාස්ටර් කරන් දැරිය ලන්ඩන් වල රජීව් ඩිසිල්ලා කියලා එක්කෙනෙක්. ඔරිජිනල් කරන එකම තමයි. ඒ අතර BNS බැකින් බෑන්ඩ් එකට ටුවර්ස් එකක් තියෙනවා. ඉස්සරහට ඔස්ට්‍රේලියා, නිව්සීලන්ත මුළු මාසයක්ම සැප්තැම්බර් මාසයක්ම යනවා. ඉතලි, යුරෝප් පැත්ත යන්න තියෙන යාළුවා එක්කම ඒක අපේ ටුවර් එකක්. එයාලා සම්බන්ධ වෙනවා ඒක යුරෝප් ටුවර් එක. ඉතින් ඕවා කරන අතරේ මොනා කරත් අර අනුන්ගේ සින්දු නොකිය තමන්තම කියලා සින්දු ටිකක් හදාගන්න ෆෝකස් එක වැඩේ මේ සැහැන අමාරුයි. පටන් ගත්තේ වැඩ වැඩත් එක්ක. නමුත් දැන් ඒක

0: මම මේ ටිකේ එක දිගට වැඩ ගොඩක් කෙරුවා. ඒ නිසා මම මං වෙනුවෙන් වගේම මගේ හෙල්ත් එක වෙනුවෙන් කාලය යොදවන්නත් ඕනේ. ඉතින් මං හිතුවා පොඩි නිවාඩුවක් ගන්න ඕනේ කියලා.
1: මෙහෙම කියලා දෙන්නේ ෆේමස් සිංගර් අරියානා ග්‍රාන්ඩේ.
0: එයා පහුගිය ටිකේම Eternal Sunshine 2 එකත් එක්ක වගේම Wicked ෆිල්ම් එකේ වැඩත් එක්කත් බිසී වෙලා හිටියානේ.
1: එයාගේ අලුත් Petal Music Video එකිනුත් අරියානාගේ appearance එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා ෆෑන්ස්ලා පවා review කරලා තිබ්බා.
0: ඒ හින්දා තමයි අරියානා මේ decision එක ගන්න ඉක්මන් වෙලා තියෙන්නේ.
2: Talk of the town.
3: හද ගැස්මට සියත.
4: දිගටම බොන්න ඕනද කියන කාරණාව සමහර විට බොහෝ දිනක් කිසිම හේතුවක් නැතුව වෛද්‍ය උපදේශකින් තොරව මේ බෙහෙත් අතරමඟදී නවත්වනවා. මේ සඳහා උන් කියන හේතුවක් තමයි ඩොක්ටර් කිසිම අමාරුවක් නැති නිසා මම බෙහෙත් නැවැත්තුවා කියන කාරණාව. මෙහිදී සඳහන් කරන්න ඕන විශේෂ දෙයක් තමයි බොහෝ 99%කට වගේම රුධිර පීඩනය වැඩි වුණත් කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඖෂධ වලින් කරන්නේ රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කර පාලනය කිරීම පමණයි. ඔබ ඖෂධ අතරමඟ නතර කළොත් රුධිර පීඩනය නැවතත් මුලින් තිබූ තත්ත්වයටම පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා භයානක සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම විටකත් මෙවැනි ඖෂධ වර්ග වෛද්‍ය අවවාදයකින් තොරව අතරමඟදී නවත්වන්න එපා.
5: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
6: ඔබේ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න. pick me truck book කරන්න.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක් නම්
11: ඉස්තරගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
14: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
15: Big dinumai bonanza bonanza
16: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dunkier 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
17: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011146667222 අමතන්න.
18: කොහොමද තරහින්?
19: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermet roofing sheet දාන්නකෝ. Supermet. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න Supermet roofing sheet දාන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්.
8: හරියට Alice in the Wonderland වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: Music.
1: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, දෙක බඩුවල ලස්සන.
13: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
7: සීතා!
1: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
0: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
18: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
20: අනු 8.4 ගම්පහ.

0: ඔගේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වනම් ලිසන් සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාදා සියත දෙවයින පුරා

හීන දකින වෙලාව. හීනක් වගේ ඇවිත් ඉන්නේ. චුට්ටක් විතර ගණන් ගන්න එපා. විශ්මිද කියලා අහන්න එපා. මේ විදිහට හරි වොයිස් එක තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. Happy Friday. රහතයි විනාඩි 7යි. පය දෙකක් තියෙනවා. ඔයාටයි මටයි ලස්සන ප්ලේලිස්ට් එකත් එක්කම අපිට අපේ වැඩ කරගන්න වගේම ඕනම දෙයක් නිදහසේ කතා කරන්න. බින්ද 711 98 2 98 4ට WhatsApp message එකක් දාලා තියන්න ඉතින්. රා 9 වෙනකම් විශ්මී ඉන්නවා. ඔගේ Friday එකත් එක්ක. හරිද?

0: දම්බන රාත්‍රී හත්තයි විනාටිය කොළහයි.
1: හද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: අවංකව මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
5: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492. 0718 132 77.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 350ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමක.
14: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: Avance ticket එක pay.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: Luna da Sudu Kotigena e Disney.
1: Danin Anna. Satya Tawasala Hawasa Dekata.
2: Theatre Hot and Spicy with Sudu Kochi.
1: Godak Kadare. අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි. අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: කාජිරුව ගොබ්බයා.
10: එයි, කටට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට
1: සියත ටීවී තුලින්
11: 98.2 98.4 සියත

0: අනුවටයි
1: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
8: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
9: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්ත බත. real mapate experience එකකට නල්වත් බත.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles.
20: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
19: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
21: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Row රථය David Pieris E-Mobility වෙත 0114700550.
23: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115880400. LOLC රන්සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගන් වතුරට සුරසුරුඟට දැන් මම බය නැහැ.
25: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
28: කැපුවා නේද ඩබල් ඉර?
29: ඩබල් පොකට් ඇඳන්?
28: ඒ මැදට ඩබල් දාලා කංගබ දෙකකුත් ගහලා.
29: ඈරාලා හමි?
28: ඇහුන් නැද්ද මං කියපුවා?
0: නෑ නෑ අහන් හිටියේ.
28: මොනවද අහන් හිටියේ?
0: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
28: හෑ?
0: ඕරාලහාමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
2: අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
4: සමහරු එන්නේ සද්ද අහලා.
6: තව සමහරු එන්නේ සුවඳට.
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
4: Motor Show,
6: Lifestyle Expo,
4: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න.
4: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: පාන් නෑවගේ කමුකොකේ ප්‍රේක් නෑවගේ
29: පතිමුරේ
30: සුන්ස් ෆ්‍රයිඩේ මචං
31: අද විතරයි සිකුරාදා
8: සියතා.

එක එක අයට එක එක බැල්මවල් තියෙනවනේ නේද? එහෙම බැල්මවල් අතරේ අහංකාර චූටි බැල්මක් තියෙන චූටි යාළුවෙක් අපි වහගෙන ඉන්නවා. ඇත්තටම යා මගේ යාළුවෙක්, සියත FM මහන ලෝයල් ලිස්න කෙනෙක්. මීගම කේෂානව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එතෙක්කම චන්ද්‍රාන්ටි ඔයාවත්

0: CDB රන්නය රත්තර රන්නය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා Insurance Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: කරේනා මොකද යනකන ඉන්නේ අම්මා මේ මගේ හොඳම සාරිය අපේ පරම්පරාවෙම දෙලි ගන්නවා ඔයා
5: කරේනා මං හිතන්නේ ඔයා අපේ පොරට මෙහෙම කරයි කියලා
4: සුරාජ් මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල්ලොසරිය අඳ ගන්න කියලා
6: සුරාජ් දුෂාන් අයියා තැනේකේ
7: අනේ මම දාල යන්නේ පා කරේනා
8: මල්ලොසරිය දැක්ක දාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ
9: දුෂාන් ජයතිලක සමගින් හෙට උදේ 10ට සියත 2020
10: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: ඇලුමිනියම්මනේ.
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 4 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
18: Turn 98.2 and 98.4.
19: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
20: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
19: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
20: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
19: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
20: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
19: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
21: අනුවතයි 0.4 කලුතරට.
22: සියත FM.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත
1: සිකුරාද සියත දිවයින පුරා

රාත්‍රී 8යි විනාඩි 6යි. සංකගේ යාදිගේ සින්දුව දවසේ කොයි වෙලාවෙ ඇහුවත් එක ෂෝයි නේද? Happy Friday. ඔන්න දෙවනි පැය වගේ අන්තිම පැයට ඇවිල්ලායි තියෙන්නේ. පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. මේ නිදහසේ ඉන්න කැමති නම් ඔයා කැමති දේවල් කරන්න ඕනේ. කාටත් ඕනේ විදිහට. ඔයාගේ වීකෙන්ඩ් එක නම් ස්පෙන්ඩ් කරන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? සිය තහගෙන නම් ඉන්නේ. WhatsApp message එකකුත් එවලා තියන්න. විශ්මි බලන් ඉන්නේ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 10යි.
1: හද ගැස්මට සියත.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: අයබෝවන් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීක ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0.716 500 501ට WhatsApp කරන්න.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
13: Title sponsor.
14: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන.
15: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
17: මොකද මේ වගේ කියන්නේ?
15: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
18: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
19: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: 98.4 මේ කමුවට

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
6: බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනේ, තේරුමන්නේ නෑනේ. එහෙම ඉන්නවා පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
5: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
6: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
5: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න මේ ඉරිදා උදැස්සන 7ට සිය තහන්න.
0: සියත බණ මඩුව.
5: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
7: සමහරු එන්නේ සද්ද අහලා,
8: තව සමහරු එන්නේ සුවඳට,
7: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
8: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
7: Motor Show,
8: Lifestyle Expo,
7: Construction Expo,
8: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
7: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
8: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

හින්දි සින්දු අහන්නත් ඕනේ. ඊට කලින් මේ සින්දුවටම යාලු ටිකක් ඉන්න එකතු කරගන්න. අපේ වට්සප් මැසේජ් එකට ආපු මැසේජස් ටිකේ මොරටුව වර්ජීනියා ඉන්නවා අපි වහගෙන, ඒත් එක්කම රුක්ෂාන් ඉන්නවා, වෙනද වගේම සියතහ ජගත්, thank you so much ඔයාගේ මැසේජ් එකට. ඒ වගේම පිළියන්දල යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා, නිකිතා, නිෂෙල්, මලීෂා, ඔය තුන්දෙනාවත් ගොඩක් ආදරේ මේ සින්දුවට එකතු කරගන්නා. ගෙදර ඇදි පරිස්සමින් ගෙදර යන්න ඕනේ.

0: කලව රාත්‍රිය 8 විනාඩි 50යි.
1: හද ගැස්මට සියත. සියත පාත්‍රේ විදහස. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life වියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: කරේනා මොකද යන්නගෙන ඉන්නේ? අම්මා, මේ මගේ හොඳම සාරිය. අපේ පරම්පරාවෙම දැලි ගන්නවා ඔයා.
5: කරේනා, මම හිතන්නේ ඔයා අපේ පොලට මෙහෙම කරයි කියලා.
4: සුරාජ්, මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල්ඔසරිය අඳ ගන්න කියලා.
6: සුරාජ්, දුෂාන් අයියත් එන එකේ.
7: අනේ මම දාල යන්නේ පා කරීනා.
8: මල්ලසරිය දැක්ක දාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ.
9: දුෂාන් ජයතිලක සමගින් හෙට උදේ 10ට සියත 2020.
10: Big big dinumai bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග

0: ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
1: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මාව දැකලා හැංගුණානේ.
4: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
5: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්.
6: සියත දිවයින පුරා

ඔබේ සිනාව තමයි ඉතේ හැම දෙයකටම වඩා වටින්නේ නේද? විශ්මිත යන්න වෙලාව ආවෙත්. හැබැයි මේ සින්දුවට ස්පෙෂලි එකතු කරගන්න යාළුව දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කළුතර ඉඳන් අපි වහගෙන ඉන්න නුවන්ති ඔයාවයි. හැමදාමත් සියත ආදරේ කහනවා වගේම වීකෙන්ඩ් එකේ අපි වහනවා වගේම අදත් අපිව අහන් ඉන්න KTH. KTH ප්‍රශ්න ගොඩයි. එයාම මැසේජස් දාලා එයාම ඩිලීට් කරගන්නවා. හරි හරි සඳුදට හම්බෙමුකු මේ ප්‍රශ්න ටික විසඳගන්නනේ. නම් කට්ටියම පරිස්සමෙන් ඉන්න ඕනේ. අය මම එනවා ඉරිදා උදේ 8 වෙද්දී. ගිහින් එන්න. සුබ රාත්‍රියක්.

0: 98.4
1: පාන්නවාගේ කමුකොකේ ප්‍රේක් නෑවාගේ පතිමුරේ සුන්ස් ප්‍රයින මචං අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: අද ගැස්මට සියත
1: Welcome to Bangkok, Thailand.
2: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 4 2 0.7 1 1 3 27 77

0: Anna, da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame. මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
9: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
10: අයිබෝවන් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 501ට WhatsApp කරන්න.
9: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
11: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුල.
12: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
12: දකින හිින පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
16: Okay,
17: honey, go here on Friday, wanna listen, see it tomorrow.
18: Anuwatai, Tashma Dekhen, Anuwatai, Tashma Hatren.
19: Sia Tasikurata, Sia Tasikurata,
20: Sia Tasikurata, Divine Apura.

0: මොකක්ද යන්න කෙනෙන්නේ?
1: අම්මා, මේ මගේ හොඳම සාරිය.
0: අපේ පරම්පරාවෙම දෙලිකානවා ඔයා.
2: කරීනා, මං හිතුවේ ඔයා අපේ පොරට මෙහෙම කරයි කියලා.
0: සුරාජ්, මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල් ඔසරිය අඳ ගන්න කියලා.
3: සුරාජ්, දුෂාන් අයියත් එන එකේ.
4: අනේ මම දාල යන්නේ පා කරීනා.
5: මල් ඔසරිය දැක්ක දාට සුදු මැණික් ගේ සුඳුරු මුහුණ.
6: දුෂාන් ජයතිලක සමගින් හෙට උදේ 10ට සියත 2020
7: hina wenna menna welawa.
8: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං, උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇයි ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මට.
9: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
10: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
12: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mapping experience එකකට නැල්වත්ත බට.
22: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
23: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
22: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
24: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 0114700550.
26: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
30: ගන් අතරට සිරසිරුමෙට දැන් මම බය නැහැ.
31: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
32: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
33: දොරගුළු වැරෙන මතක සේප්පු.
34: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
33: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
35: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
33: ගීතයයි
0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: දැන් වෙලාවර 9:51. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විදහස. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕන

0: දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
3: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැති නාස් වෙනවනෝ තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පිනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පිනවා.
2: ධර්මයට හිත යොමු කරද්දී කර්මයුණත් යහපත් වෙන්න පුළුවන්.
3: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
2: සසර ගමනින් එතර වෙන්න නිවන හොයාගන්න මේ ඉරිදා උදැසන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: මගලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: හෙට උදේ 8ට
4: මල්ලි කොහොමද මල්ලි?
5: ඔය ඉන්නෝයි.
4: ඒම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනාද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් අපි ඔය පාරවල් වල යද්දී බීපු එකෙක් හම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 10යි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: Turn 98.2 and 98.4.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
8: Divine Apura.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: විනාඩි 11යි විනාඩි 8යි. හද ගැස්මට සියත යන්ගේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: Nada su du kontigena e Disney.
1: Denin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Sri Lankiya reality vedikave alutma peraliya. Theater voice of family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM 98.4 දිව

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: තාමත් ඉස්කෝලේද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: යතෝ පොකට් මනි.
0: හෙට උදේ 8ට
3: අමල්ලි කොහොමද මල්ලි?
4: ඔය ඉන්නෝයි.
3: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
4: සේරමත් අපි. ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ.
3: ඈ? ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඇරලා හමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
5: ඔහුරාලා හමි, one and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ.
6: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන 98.2 98.4 සියත

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ හෝ ප්‍රේක් නෑවාගේ පතිමුරේ ස්පයින මචං අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: 11:00 විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පත්‍රයේ විදහස. උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියක මෙන් මවක මෙන්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: කරේනා මොකද යනගෙන ඉන්නේ? අම්මා මේ මගේ හොඳම සාරිය. අපේ පරම්පරාවෙම දැලි ගන්නවා ඔයා.
6: කරේනා මං හිතුවේ ඔයා අපේ පොරට මෙහෙම කරයි කියලා.
5: සුරාජ් මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල් ඔසරි අඳ ගන්න කියලා.
7: සුරාජ් දුෂාන් අයියත් එන එකේ
8: අනේ මම දාල යන්නේ පාකරීන
9: මල්ලසරිය දැක්කදාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ
1: දුෂාන් ජයතිලක සමගින් හෙට උදේ 10ට සියත 2020
10: turn 98.2 and 98.4
11: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
15: රාජ්‍යරය ගොබ්බයා.
16: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
1: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී 3.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැලක් කොද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථාරත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළතා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී